0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව.

0: සුබ දෙසනක්. දැන් වෙලාව දෙසන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාව විසින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාව වෙත යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම සඳහා වන බල ව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගිය තක් නැහැ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අවන්ස් ටිකෙන් ටික පේ.
14: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
15: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
16: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
19: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
20: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714,151,151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
23: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
24: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් ඉන්නවද?
25: මොකද මේ වගේ කියන්නේ?
23: සම්තන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
26: සාස් ලංකාවට වෙලා කොහොමදන්නේ මාව හොයාගත්තේ?
27: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: එල්නිනෝ හමුවේ මන්ද පෝෂණ ඉහළ යාමේ අවධානමක්. තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු ඩුබාහිදී අත්අඩංගුවට. හෙක්ටයාර 1500ක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට සැලසුම්. රුසියාවේ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 37ක් මරුට.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
2: මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සාරංග ප්‍රදීප් හෙවත් බැල්ලේ සාරංග ඩුබයිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෙරට ආරක්ෂකංශ ලබා දුන් තොරතුරකට අනුවයි. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 6000ක දේපළ මෙවන විට තහනම් කර තිබෙනවා. විමර්ශන 113කට අදාළව විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. ඉන් රුපියල් මිලියන 5423ක දේපළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් 102 දෙනෙකුට අයත් බවද පොලිසිය සඳහන් කළා. එල්නිනෝ තත්ත්වයේ හැමුවේ මන්දපෝෂණ ඉහළයා හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනය පවසනවා. ඒ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවේ තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.
3: ඉඩෝර තත්ත්වයට මුහුණ දීම නිසා අපේ රටේ ආර්ථික මර්මස්ථානවල කෘෂිකාර්මික මර්මස්ථානවල අස්වැන්න අඩුවීම නිසා අපේ රටත් ලෝකයේ අනිත් රටවල් වගේම බරපතල ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වැඩි අවස්ථාවක් තිබෙනවා. ආහාර අර්බුදය නිසා වෙන්නේ මොකද්ද? මේ රටේ මහජනතාවට එක පැත්තකින් ආහාර සැපයුම අඩාල වෙනවා, පවතින ආහාරවල මිල වැඩි වෙනවා. ඒතර ආහාර වේලක තිබිය යුතු අත්‍යවශ්‍ය සංඝටක ගන්න බැරුණාම මේකේ අවසාන ප්‍රතිඵලය තමයි කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඉදිරියේ සිදුවිය හැකි බරපතල මන්දපෝෂණ අවදානමකට ගමන් කරනවා. ඒ වගේම තමයි මේ ඇතිවන වෙනස්කම් එක්ක කායික සහ මානසික වෙනස්කම් එක්ක කෙටි කාලීන සහ දිගු කාලීන බෝනවන රෝග තත්ත්වවල වැඩි වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්.
2: බියලි කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ඇත් ජලාශවල ධාරිතාව 34.7% දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දැඩි ලෙස පහළ ගොස් ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශවල ධාරිතාව බවයි. මේ අතර නැගෙනහිර පළාතේත් පොළොන්නරුව සහ යාපනේ දිස්ත්‍රික්කවල අද උණුසුම ඉහළ යැයි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිලිනොච්චිය, මුලතේ, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවල උණුසුම ඉහළ යැයි බවයි. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තිස්සමහරම් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්කමෙන්.
4: ජනතාව විඳින දුක වේදනාව මෙයාට තේරෙන්නේ නැහැ. රටේ 30-40% අතර ප්‍රමාණයක් අපේ රටේ දුප්පත් ජනතාව ඉන්නේ. මේ දුප්පත් ජනතාවට දුප්පත්කමින් මිදෙන්නට කිසිම පැහැදිලි වැඩපිළිවෙලක් අර අසාර්ථක අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. කොහොම තෝරගන්නවද මන් දන්නේ. දැන් හැබැයි අස්වැසුමට කනකොක අහන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. දැන් අස්වැසුම කපාගෙන යන රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමයේ දුප්පත්කම තුරන් කරන්නට හැම පවුලකටම ජන සවිය නමින් විවිධ වැඩසටහනක් තිබ්බා. පළමුවෙන්ම කරේ දුප්පත් ජනතාව ඒ අවශ්‍ය පෝෂණය ලබා දීලා ශක්තිමත් කරා.
2: ආර්ථිකය පිළිබඳ විපක්ෂයේ පරස්පර ප්‍රකාශ සිදු කරන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර කියා සිටියේ.
5: වැඩි ආර්ථිකකරණයේදී එයාලා බොහොම ලාමක අදහස් දුන්නා. වාහන ගේන්න යනකොට කිව්වා ජනාධිපතිතුමනි ඕකනම් කරන්න එපා. ඕකනම් කරන්න එපා ආර්ථිකය වැඩෙනවා ඩොලරක ඉහළ යනවා කියලා. මේ කියපු ඒ මහත්තයා අන්තිමට කියනවා අවුරුදු අන්තිමට කියනවා දැන් ආණ්ඩුවට සල්ලි තියෙනවා. දැන් භාණ්ඩාගාරය පිරීලා තියෙන කියලා කියනවා. මේ ඒ කියලා ආයෙ ටික දවසක් ගියාම ආපහු මෝඩ කතා කියනවා. අර ආර්ථික ඔස්තාර කියලා කියන එක වෙනස් වෙන විදිහට නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාලේ දැන් කාලේ කිරිපිට මිල සංසන්දනය කළා කියනවා මේ බඩු මිල වැඩි වෙලා. ආර්ථික විද්‍යානුකූලව එහෙම කියන්න බෑ.
2: ආණ්ඩුව ජනතා මුලාවට ලක් කිරීමට උත්සාහ දරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.
6: රටේ අපි මුණ දෙන්න තියෙන අභියෝගයක් තිබෙනවා ණය අර්බුදය, ඒ වගේම රටේ විනිමය අර්බුදය. මේවා විසඳ ගන්න ආණ්ඩුව දීර්ඝ කාලීන කෙටි කාලීන පියවරවලට යන්න කොච්චර දේවල් තිබෙනවද? ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වලා මේ 22 වෙනි සංශෝධනය ගෙනාපුවම රටේ ජනතාවගේ බඩකට පිරෙනවයි කියලා හිතලා, රටේ ජනතාව සතුටෙන්ම ඉන්නවයි කියලා හිතලා මේ කරන්නේ ආණ්ඩුව නැවත වතාවක් ජනතාව ගොනාට අන්දන්න දරන උත්සාහයක්.
2: ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ ජනතාව හමු යන අවරණේ වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ කියා සිටියේ.
7: ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත රටට හෙළිවෙලා තියෙන දැන් මොකද රටට කියන එක හැබැයි ආණ්ඩුව ඇතුලේ තියාගෙන ඉන්න තව එකක් මොකද ව්‍යාජන අධිකරණයේ බලපොරොත්තු විශේෂාර්ථමණ්ඩලයට විශ්‍රාමයන් ඉඩහැරලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ පුරප්පාඩු හතර විධායකය විසින් තමන්ගේ අතේ තියාගෙන ඉන්නවා ආණ්ඩුව අතේ තියාගෙන ඉන්නවා ඒ පුරප්පාඩු හතර
2: නිසි ක්‍රමවේදයකට අනුව ආර්ථිකයේ මෙහෙමන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය පැවසුවේ.
8: වදනම යසල ඇමරිකාවේ ඔය හැමතැනම දැන් එල්නිනෝ තත්ත්වේ නිසා දැන් ලැබුගින යුතු වෙන. ඔය ලැබුගිනි ලංකාවේ ආව නම් කොහොම? අනේ අරය නිසා තමයි. අනේ මේ ආණ්ඩුව නිසා තමයි. ඔහොම තමයි නේ. අර එහෙම ගොන් කතා කියන පිරිසන් අපේ රටේ ඉන්නේ. දැන් මේවා විද්‍යාව තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න නැතුව අපේ රටේ වගේන වෙන්නේ ඕක. චාම්බර සම්පත් වායකනේ, නාමල් රාජපක්ෂ වායකනේ, කිරියන වෙන්නේ ඕක. ඕවා තමයි කී කියන්නේ. එහෙනම් අපි නෑ අපි ආර්ථික හරියට හදමින් යනවා. අපි වැඩ පිළිවෙලකට යන්නේ. කවුරු කෑ ගැව්වත් අපි යන්නේ අපේ වැඩ පිළිවෙලට.
2: පොළව මතුපිට සිට කිලෝමීටර් 3ක් අභ්‍යන්තරයේ ගෑස් නිදි මීට පෙර මෙරටින් සුවකත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිවඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: ඒ වார்த்தාවලින් පෙන්නුම් කරේ ලංකාවේ ගෑස් සහ පෙට්‍රෝලියම් මූලාශ්‍ර තියෙනවා. ඒ වගේම ඒවා පදනම් කරගෙන ඒවකට රජයන් ඒ කොටස් කීපයක් බෙදා දුන්නට පස්සේ ඒවා ගවේෂණ ලිං හැරුවා සමාගම් කීපයකින් ගවේෂණ ලිං හතරක් හරලා ඒ හතරෙන් දෙකකම තා හොඳ ගෑස් නිදි දෙකක් වාර්තා වුණා. ඒ වගේම ලංකාවේ වන්නාරම් ද්‍රෝණියේ දකුණු ප්‍රදේශයේ පානදුර දක්වා විතර තියෙන ප්‍රදේශවල පෙට්‍රෝලියම් තියෙන බවටත් මේ වார்த்தාවල සඳහන් වුණා. ඒ නිසා ඉදිරියේදී ගවේෂණ ලින් හැරරෝ දකුණට වෙන්න ගැඹුරු මුහුදේ ඇත්තෙම ඉතින් අපිට පෙට්‍රෝලියමුත් අපිට ලබා ගන්න පුළුවන්. මීටර 3000ක විතර ගැඹුරෙන් පහළ තමයි මේ ගෑස් නිදි හම්බ වෙන්නේ. ඒ කියන්නේ කිලෝමීටර 3ක් විතර ගැඹුරේ. මේ ගැඹුරේ තරම් ලොකු ගැඹුරක් නෙවෙයි මේ පෙට්‍රෝලියම් සංවර්ධන කටයුතු වලදී. ඒ හින්දා අපිට බලාපොරොත්තු තියා ගන්න පුළුවන්. අපිට හොඳ ආර්ථිකයේ හොඳ පිම්මක් පනින්න මේ හොඳ අවස්ථාවක් වෙයි කියලා.
2: 2026 ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසුගිය 25 වනදා සිදු වුණා. ජාත්‍යන්තර බලහක් ශක්ති සමාගම් සඳහා ගවේෂණ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බීම් කොටස් හතරක් පිරිනැමීමට නියමිතයි. විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමේ යෝජනා පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. එම සංගමයේ සඳහන් කළේ හෙට සංගමයේ විශේෂඥ වෛද්‍ය අනු කමිටුවේ හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි. දේශපාලන න්‍යායපත්‍රයට නතු පිරිසකගේ කුමන්ත්‍රණයක් කරහා වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇති කිරීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ පසුගිය 26 වනදා සංගමේ විධායක සභාව සාකච්ඡාවක් පවත්වා තිබුණා. නව සේවා කාණ්ඩයක් පිහිටුවීමේ යෝජනාව විනිවිද භාවයෙන් තොරවයි රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සඳහන් කළේ. ඒ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර් ඥානසේකරම් සඳහන් කළේ මෙම තීරණේ ශ්‍රේණි වෛද්‍යවරුන්ටද වාසිදායක තත්ත්වයක් වන බවයි.
10: බෙදීමක් ඇතිවෙන්න හේතුවක් නැහැ. මොකද දැන් ඇත්ත තත්ත්වය ගත්තොත් දැන් විශේෂඥ වෛද්‍යවරු වෙනම සේවාවක් හැටිය වෙන් වෙලා ගියාට පස්සේ සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරුන්ටත් ඒගොල්ලෝගේ කැරියර් පාත් එක හදාගෙන ඉහළට එන්න මෙතකන් අපි හිටපෙක ඒගොල්ලට බාධාවක් හැටියට තියෙන්න පුළුවන්. දැන් අපි වෙන් වෙලා විශේෂඥ වෛද්‍යවරු වෙන් වෙලා ගියාම සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරුන්ටත් ඒගොල්ලෝ කැරිය පාත්වයක හදාගෙන තවත් ඉහළට යන්න තවත් එතන ප්ලස් පොයින්ට් එක.
2: නුවරලිය ප්‍රදේශයේ පරිසරය සහ ජලපෝෂක කලාප සුරකීමේ අරමුණින් හෙක්ටයාර 1500ක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ජලමූලාශ්‍ර සහ ජලපෝෂක කඳුකර ප්‍රදේශයට අයත් සංචාරක හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම නිසි ක්‍රමවේදයකට අනුව කඩිනම් කිරීමට තීරණය කළා. ජලමූලාශ්‍ර දූෂණයේ වැළැක්වීම සඳහා අඛණ්ඩ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලදූෂණ පාලනයට කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. ඒ සඳහා නාවික හමුදාව මධ්‍යම පරිසර අධිකාරිය නුවරඑළිය සහ නගර සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් කළමනාකරණ කමිටුවක් පත් කිරීමට නියමිතයි.
11: විදේශ සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
2: රුසිය වෙල්ල කළ ප්‍රහාරයකින් යුක්රේනයේ පුද්ගලන්ති සද්ධනෙක් මිය ගොස් තිබෙනවා. යුක්රේනයේ නිවේදනය කළේ කියව් නගරය ආසන්නයේ පිටි නේවාසික ප්‍රදේශයක් අසල තිබූ පුපුරන් ද්‍රව්‍ය සහිත ගබඩාවක් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි. වැඩිහිටියන් සහ අබාධිතයන් සඳහා රැකවරණය ලබා දුන් නිවසක සිටි පිරිසක්ද මියගිය පිරිස අතරට අයත්. එම ප්‍රදේශයෙන් තාවකාලික ඉවත් කර ඇති පිරිස 400ක්. යුක්රේන ජනාධිපති බ්ලත්මිය සෙනස්කි පැවසුවේ නේවාසික ප්‍රදේශයක් අසල පුපුරන් ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. යුද උපකරණ සහිත ගබඩාවකට යුක්රේන එල්ල කළ දෙවන ප්‍රහාරය මේ බවද යුක්රේනයේ නිවේදනය කළා. ප්‍රහාරය සිදුවන දින දෙකක් ගතවීමටත් පෙර තවත් ප්‍රහාරයක් එල්ලවීම හෙළා දකින බවයි යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ. එම පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 42ක්. නේපාලයේ සිදු වූ ජලගැලීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 675ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ පුද්ගලින් 2400ක් පමණ අතුරුදන්ව ඇති බවයි. අතුරුදන්ව පිරිස අතරට විදේශිකයන් 320ක් අයත් බවට තහවුරු කරගනු ලැබුවා. මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක මානුෂ්‍ය ආධාර ලබා දීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. නේපාලයේ සහ ටිබෙටේ සිට ඇමරිකානුවන් වෙනුවෙනම සහන පිරිනමන බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර නේපාලයේ ජලගැලීමත් සමග චීනයේ ජලාශය කැඩියාමේ අවදානමක් වතු අතර මේ වන විට අවදානම් පහක උස ඇති බව චීනය සඳහන් කළා.
11: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
2: 2026 කාන්ත ආසියානු කුසලන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබිය මිර රාජ්‍ය සමග පවත්වන තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක ජයක් ලැබුවා. පළමෙන් පන්දුර පහර දුන් එක්සත් අරාබිය මිර රාජ්‍ය කණ්ඩායම පන්දු අර 19යි පන්දු 5ක් තුල සිළු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 79ක්. පන්දු යැවීමේදී මිතුලි අයෝධ්‍යා සහ චේතනා විමුක්ති කඩුලු 3 බැගින් බිඳ හෙළුවා. ජයග්‍රහණය සඳහා ලකුණු 80 ඉලක්කයක් හඹාගේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 7යි පන්දු 5ක් තුල එක් අඩුලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා. චමරි අතුපතු නොදෙවි ලකුණු 48යි. තරගයේ පැවැතුනේ ඩුබයි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. යලි සිරස්තල. එල්නිනෝ හමුවේ බන්ධපෝෂ නිහලයාමේ අවදානමක්. තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු ඩුබයිෙහිදී අත්අඩංගුවට. හෙක්ටර් 1500ක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට සැලසූ. රුසියාවේ ප්‍රහාරයකින් යුක්රේනයේ 37ක් මරුට. සියතු උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සියතු මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පැයෙන් පැය පුවත් සමගි.
11: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: බොලිවුඩ් ඇක්ට්‍රස් ප්‍රියංකා චොප්‍රා එක්ක ඕලැන්ඩෝ බ්ලූම් මේන් කැරක්ටර් එක කරන්න හිටපු සර්වයිවල් ත්‍රිලර් මූවි එකක් තමයි රීසෙට් කියන්නේ.
2: හැබැයි ෂූටින් පටන් ගන්න දවස් කිහිපයක් තියෙද්දි ඕලැන්ඩෝ මේ ප්‍රොජෙක්ට් එකෙන් අයින් වෙලා තියෙනවා.
1: එයා මේ ෆිල්ම් එකේ ඇක්ටර් කෙනෙක් විතරක් නෙවෙයි, ප්‍රොඩියුසර් කෙනෙක් විදියටත් ෆිල්ම් එකට සම්බන්ධ වෙලා හිටියා.
2: ඒ නිසා මේ අනෙක්ස්පෙක්ටඩ් ඩිසිෂන් එක ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් එකට ලොකු බලපෑමක් වෙලා තියෙනවා.
1: හැබැයි ඕලැන්ඩෝ ෆිල්ම් එකෙන් අයින් වෙන්න හේතුව මොකද්ද කියලා තවම ඔෆිෂියලි කියලා නැහැ.
2: දැන් ෂූටින් පටන් ගන්නකත් එක්කම ෆිල්ම් ක්‍රූ එකේ ලොකුම වැඩේ වෙලා තියෙන්නේ ඕලැන්ඩෝ වෙනුවට අලුත් ලීඩ් ඇක්ටර් කෙනෙක් හොයන එක.
1: ඒ වගේම ප්‍රියංකට තමන්ගේ අලුත් කෝස්ටා තෝරගද්දි අදහසක් දෙන්න chance එකක් තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ.
0: Talk of the Town.

0: හැම මොහොතකම ජීවිතය විඳින්න. හැබැයි තව කෙනෙක්ගේ සතුට බිඳින්න එපා.
1: හෙට මැරෙනවා කියලා හිතලා ජීවත් වෙන්න අද සතුටින්. හැබැයි තමන් සතුටෙන් ඉන්න අනිත් අයගේ සතුට බිලිබා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා.
0: අඩුවක් නැතුව ලැබුණු ජීවිතෙන් සමාජයට පාඩුවක් කරන්න එපා.
1: මොනවද මේ ජීවිතේ ඔබට අඩුවක් තියෙන්නේ? අසකරනාසේ දිව ශරීරය හොඳින් තියෙනවා නම්, හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, ඔබ කල්පනා කරන්න ඕන ඔබේ චින්තනය වෙනස් කරගෙන ලෝකය වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න අද උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ අදම සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සිය ශ්‍රී ලංකා 0.7455 11.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලා කියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය, අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය, අරවැන් මේවැන් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
8: මට නම් ෂුවර් නෑ.
7: ඔව් හැම පිස්සුවක්ම හොඳ වෙන්නේ නැහැ. ඔයාට මේ දිනපතා හැන්දෑවේ චාලිව හම්බ වෙලත් ඉතින් ගේම් කිසිම ප්‍රගතියක් පෙන්නු කරන්නේ
9: නෑ. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
3: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
11: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 076 56 133 10 අංක අමතා ආයතන කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
13: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
12: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
13: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
12: කතාවට දක්ෂ නම්, මාකටිං දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

පාන සති මරණ සති කායගතා සති උප සමානුස්සතීති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අදත් මේ හැම දෙනාම ධර්මශ්‍රවණය කරන්නට සූදානම. ලෝතුරා තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ සියලු සත්වයන්ට නිදුක්ව නිරෝගීව සුවපත්ව ගත කරන්නට ධර්මය දේශනා කරන්නට යෙදුණා. ඒ අතරින් අපිට මනුස්සයන් හැටියට වඩා විශේෂ වෙච්ච කාරණයක් තමයි මේ ධර්මය තුළ යෙදීම. අපිට ධර්මය අහන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේමයි දෙවියන්ටත් ධර්මය අහන්නට පුළුවන්කම තියෙනවා. එතනින් එහාට ඉන්න බ්‍රහ්මයන්ටත් ධර්මය අහන්නට අවස්ථාව සලසා ගන්නට පුළුවන්. හැබැයි සතර පායින්න සත්වයන්ට ඒ පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කමක් නැහැ. එයාගේ මානසික වර්ධනය අවප්‍රමාණයක තියෙන නිසා. එනිසා ඔබ සතුටට පත්වෙන්නට ඕන මේ සමාජ ජීවිතයක් ගත කරන අතරේ ඔබට උසස් මනසක්, එහෙම නැත්නම් මනං උසතීති මනුස්සෝ, මනසින් උසස් නිසා මිනිස් කියන යමක් පිළිබඳව හිතලා කල්පනා කරලා වටහා අරගෙන චින්තනයක් ඇති කරගන්නට පුළුවන් හැකියාව තියෙන මිනිසෙක් බවට පත්වෙන්නට ඔබට පුළුවන්කම ලැබිලා තියෙනවා. එනිසා ඔබ කල්පනා කරන්නට ලෝකයේ ඉන්න මිනිසුන් අතර ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන් හරියට වැඩ කරන්නේ නැති, ක්‍රියාත්මක වෙන්නේ නැති, ඒ වගේම යමක් කිව්වම තේරුම් ගන්නට බැරි අය අතර ඔබට ඒ හැම දෙයක්ම ලැබිලා තියෙනවා නම් ඔබ කොයිතරම් වාසනාවන්ත පුණ්‍යවන්ත කෙනෙක්ද කියලා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, ඔබට ජීවත් වෙන්නට නිවසක්, ඒ වගේම අඳින්න ඇඳුම් වස්ත්‍ර, ඒ වගේම ඔබ හැම දිනාටම ලෙඩ වුණාන් පස්සේ බෙහෙත් ගන්නට අවශ්‍යතාවයන් වෙනවා. ඒ සඳහා

බෙහෙත් මේවා අපි සඳහන් කරන්නේ ඔබ හැම දෙනාටම ඉන්නට නිවසක්, එහෙම නැත්නම් හිසට සෙවණක්, ගතට වස්ත්‍ර, කුසට ආහාර, ලෙඩ වුණාම බෙහෙත් හැටියට. මේ දේවල් ඔබට අපි හැම දෙනාටම අඩු වැඩි වශයෙන් ලැබෙනවා. එතකොට ඔබ යම් ආකාරයකට ඒ පිළිබඳව ගැඹුරෙන් හිතලා බැලුවොතින් ඔබ පිළිබඳව ඔබට තේරුම් ගන්නට, වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. සංසාරගත ජීවිතයක ගත කරන අපි තේරුම් ගන්න ඕන මුලින්ම අපිට සංසාර ගමනක් තියෙනවා කියලා. බෞද්ධය වෙච්ච අපිට අතීතයක් තිබුණා නම්, වර්තමානයක් තියෙනවා නම්, අනාගතයක් තියෙනවා කියලා තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ මරණින් මතු නැවත ජීවිතයක් තියෙනවා. අපි දන්නේ නැහැ දිව්‍ය ලෝකයකද, මනුස්ස ලෝකයේද, එහෙම නැත්නම් සතර අපායක උප්පත්තියක් ලබයිද කියලා අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබේ ගත කරන මේ ජීවිතය ඔබ හොඳින් ගත කිරීම තුළ දෙවියෙක් වෙලා ඉපදිනවද, මනුස්ස ලෝකයේ මනුස්සයෙක් වෙලා උපදිනවද, සතර අපායට වැටෙන විදියට ජීවත් වෙනවද, ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ ඔබ සතු ක්‍රියාවක්. දෙවියන්ටත් තීරණය කරන්න බෑ ඊළඟ භවයේ දෙවියෙක් වෙලා ඉපදිනවා කියලා. මනුස්සයන්ට පුළුවන්කම තියෙනවා දෙවියෙක් වෙලා ඉපදිනවද, මනුස්සයෙක් වෙලා ඉපදිනවද, සතර අපායට වැටෙන විදියට ජීවත් වෙලා ඒ தත්ත්වයට පත් වෙනවද කියලා තීරණය කරන්න. ඒ නිසා කවුරුත් කැමති නැහැ දුක් විඳින්න. කවුරුත් කැමති සැප විඳින්න. සැපට කියන නමක් තමයි පින. පින පින්වත්නි සැප අපිට ලබා දෙන එක ආකාරයක්. මේ හැම දිනාම තේරුම් ගන්නට ඕන අපි ජීවිතයේ පිළිබඳ යම් අවබෝධයක් සහිතව ජීවත් වෙන්නට ඕන. අද දවසේදී මම මාතෘකා කරගන්නට යෙදුනේ සමහර කෙනෙක් අකමැති, සමහර කෙනෙක් කැමති, ඒ වුණාට අපි නිතරම සිහිපත් කළ යුතු, පුළුවන් අවස්ථාවක සිහිපත් කළ යුතු මරණ සතිය පිළිබඳව. උදේ පාන්දර තමන්ගේ හිතට තමන්ගේ ජීවිතය පිළිබඳව වැටහීමක් ඇති කරගන්නට ඕන. පින්වත්නි, කෙනෙක්ට මරණය පිළිබඳව යම් අත්දැකීමක් තියෙන්නට පුළුවන්. මේ වෙලාවේ ධර්මශ්‍රවණය කරන වෙලාවේ ඔබ වාහනයක ගමන් කරනවා නම් ඔබට සාමාන්‍යයෙන් අපේ රටේ බස් එකක යනවා නම් දුර ගමන් එහෙම යන වෙලාවට අපිට මරණ සතිය පිළිබඳව අමුතුවෙන් සිහිපත් කරන්න ඕනේ නැහැ. ඒ පිළිබඳව ඔබට හොඳ වැටහීමක් තියෙනවා. ඊළඟ මොහොතේ මරණයටපත් වෙන ස්වභාවයකින් අපේ රටේ පාරේ වාහන යන්නේ කියලා ඔබ දන්නවා. එතකොට ඔබට එතනදී ආවේගයක් ඇති වෙනවා, එහෙම නැත්නම් තරහාවක් ඇති වෙනවා. නමුත් මරණය පිළිබඳව සිහිපත් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ ආවේගයෙන් තොරව ඔබ මරණය පිළිබඳව සිහිපත් කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකදම්ම පාළියේ මම අද දවසේදී මාතෘකා කරන්නට ඉදිච්ච ධර්මපාඨය සඳහන් වෙලා තියෙන්නේ. බුදුපියාණන් වහන්සේ පින්වත්නි නිතරම අපිට අනුදැන වදාරන්නට ඉදිච්ච කාරණයක් තමයි සංසාර සාගරයක ගමන් කරන අපි, එහෙම නැත්නම් අපි කියන්නේ අනවරාග්‍ර සංසාරයේ ගත කරන ගමන් කරන අපි මේ එක නවාතැම්පලක නැවතිලා ඉන්නවා. මේ නවාතැම්පල අත්හැර දාලා ඔබ අපි හැමදෙනාම නැවත ඒ සංසාර ගමනට එකතු වෙනවා. ඒ සංසාර ගමනට එකතු වෙනවා කියන හැඟීම ඔබ හැමදෙනාගේ හිත තුළ තියෙන්නට ඕන. එතකොට යම් කෙනෙක්ට මරණය පිළිබඳව සිහිපත් කරනකොට ඇති වෙන්නේ කුමක්ද? උකටලී හැඟීමක්ද? නෑ. බුදුහාමුදුරුව මතක් කරන්නේ එහෙම කෙනෙක්ට ඇති වෙන්නේ උකටලී හැඟීමක් නෙමෙයි, මන්දෝසාහි හැඟීමක් නෙමෙයි, එහෙම නැත්නම් අසුබයක් නෙමෙයි. මරණය පිළිබඳව සිහිපත් වෙනකොට පුද්ගලයාට පින්වත්නි කල්පනා වෙනවා මට මේ දේවල් කරන්නට තියෙනවා, මේ දේවල් අවසන් කරන්නට තියෙනවා. හරියට උදාහරණයක් ඇටියට ගත්තොතින් පාසල් යන දරුවෙක් හොඳට ඉගෙන ගත්තොතින් ඒ දරුවට සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම සාමාර්ථ ඒ නමයක් ගන්න පුළුවන් වුණොත් උසස් පෙළ යම් විදියකට පාස් වෙලා සාමාන්‍යයෙන් බැංකුවක රැකියාවක් ගන්න පුළුවන්. හැබැයි එහෙම අසමත් වෙලා ඒ වගේම උසස් පෙළත් අසමත් වුණොත් හරියට කරගන්න බැරි වුණොත් ඒ ළමයට සිද්ධ වෙනවා උපාධියක් කරන්න. තවත් කාලයක් ගත වෙලා ඒ සුදුසුකම් සපුරනකොට කාලයක් ගිහිල්ලා තමන්ට කාලයක් ගත වෙන්නේ නැතුව සාක්ෂාත් කරගන්න තිබිච්ච අවස්ථාවයක් තව අවුරුදු 6-7ක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒතර ඔබ තීරුම් ගන්න ඒ වයස යනකොට ඒක තවත් අපිට මෙහෙම තීරුම් ගන්න පුළුවන් අවුරුදු 45
වගේ සීමාවනේ අද වර්තමානයේදී රාජසේවයට වගේ සේවකයන් බඳව ගන්න. ඒ වගේ අවස්ථාවකදී ඔබට අවුරුදු 42 වගේ සීමාවේ ඉන්නකොට තව අවුරුදු 43යි තියෙන්නේ. අවුරුදු 41 සීමාවේ ඉන්නකොට අවුරුදු 4ක් තියෙනවා. යම් කෙනෙක් 45න් ඒ කිට්ටු වෙනකොට සේවයට බැඳෙන්න ඉඳලා ඒ වෙනුවෙන් යමක් කරන්න බලාපොරොත්තුෙන් කරනවා. ඒ කිරීම තුළ ඔබට නිතර සිහිපත් වෙන හැඟීම තමයි මම මේ කෙටි කාලය තුළ මට මීට කලින් කරන්නට බැරි වෙච්ච මේ සියලු කාර්යයන් අවසන් කරන්න ඕන. අන්න ඔබට එතන මරණය පිළිබඳ හැඟීමක් ඇති වුණ නැති වුණාට ඔබට තේරෙනවා ඔබේ කාලය මෙතනින් අවසන් කියලා. එතකොට අපි එතනින් තේරුම් ගන්නට පුළුවන් දෙයක් තමයි ජීවිතේ භාගයක් ගත වෙලා තියෙන්නේ කියලා. ඒ ජීවිතෙන් භාගයක් ගත වෙච්ච අපි එහෙම තේරුම් ගත්තම වඩා ඉක්මනින් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුහාමුදුරුව මතක් කරන්නේ මරණය පිළිබඳව සිහිපත් කිරීම පින්වත්නි වැඩ රාජකාරී ඉක්මන් කර ගැනීමට හේතුවක්. පින්වත්නි මම මේ ධර්මය පිළිබඳව අද මතක් කරන්නට ඉදිච්ච මාතෘකාවේ ගැඹුර පිළිබඳව ටික වෙලාවකින් මතක් කරන්නට කලින් මං කැමති ඔබට කියන්න මැරුණම් පස්සේ අපි බෝඩ් එකක කටවුට් එකක ගහනවා ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා සබ්බේ සත්තා මරිසන්ති නාම ගොත්තං නජීරති මේ වගේ වචන ගහනවා වාක්‍ය ගහනවා. ඒ වගේමයි ඔබට සිංහලෙනුත් සමහර ලස්සන වැකි ගහනවා. ඔබට මෙතනින් තීරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපි මතක් කරොත් නාම ගොත්තං නජීරති ශරීරය දිරල යනවා හැබැයි නම ඉතුරු වෙනවා. මරණයට පත්වෙච්ච කෙනා මරණයට పూర్වයෙන් ක්‍රියාත්මක වෙනවා වැරදි විදියට මද්‍රව්‍ය මත්වතුර ආදිය භාවිතා කරමින් ජීවත් වෙනවා. හැබැයි ඒක කරන්නේ හොරාට. කෙනා මරණයට පත් වුණාම වෛද්‍ය පරීක්ෂණයෙන් හොයාගන්නවා මේ පුද්ගලයා මැරිලා තියෙන්නේ මෙන්න මේ දේ නිසා. මරණයෙන් මතු ඔබට ඒ ලැබෙන්නට තියෙන ගෞරවය නැති වෙලා යනවා. ඒ නිසා මරණින් මතු ඔබට ගෞරවය ලැබෙන විදියට ඔබේ පවුලේ අයට ගෞරවය ලැබෙන විදියට ජීවත් වෙන්නට ඕන. ඒක ඊටාම වටිනා කාරණයක් ඔබ තේරුම් ගත යුතුය. ඔබ තේරුම් ගන්නට ඕන ඔබගේ මරණයෙන් පස්සේ ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. ඕන කෙනෙක් මරණයෙන් පසුව ඒ මරණයත් එක්ක ඒ පන්සලකනම් විචුන් වහන්සේලාට, ගෙදරකනම් ඥාතීන්ට යම් අපහසුතාවයක් සිද්ධ වෙනවා නම් ඒ මරණය සිද්ධ වෙච්ච කෙනා තමන්ගේ ජීවිතය හොඳින් ගත කරලා නැහැ. නෑ ජීවත් වෙන කාලේ හොඳින් ජීවත් වෙන්නට ඕන. මිනිසුත් එක්ක හැමෝත් එක්කම හොඳින් ඉන්න පුළුවන් කමක් නැහැ. සමහර අය හොඳින් ඉන්නවට කැමතිත් නැහැ. සමහර අය ඉගෙන ගන්නවට කැමතිත් නැහැ. එහෙම සමාජයක අපි ජීවත් වෙන්නේ. දියුණු වෙනවට කැමති නැහැ, ඉගෙන ගන්නවට කැමති නැහැ, යමක් කමක් ලැබෙනවට කැමති නැහැ. මේ වගේ කුහක මිනිසු ඉන්න සමාජයක ඔබ ජීවත් වෙනකොට එහෙම සිතුවිලි දරන අය ඔබ ඇසුරු කරන්න ඒ අය තමයි ඔබට වීරිය සපයන්නේ. ඔබ කුහක වෙන්න එපා. ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. ඔබ කකුලෙන් අදින්න යන්න එපා. ඒ අයගේ ස්වභාවය, ඒ අයගේ නොදැනුවත්භාවය තුළ සංසාරගත ජීවිතය පුරා ඒ අය වගා කරගත්ත දේ තමයි ඒ අය අස්වැන්න හැටියට ඔබට ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ඔබ අනිත් අයට උදව් කරන්න. සමහර කාර්යාලවල ඉන්න සමහර සේවකයෝ හදිස්සියවත් අස්වැලා ගියොත් නිකන් ආයතනේ නවත්තන්න වෙනවා. සියල්ල බලනකොට කරලා තියෙන මේ පුද්ගලයා ඒ ආයතනවල ඉන්න එක්සිකියුටිව් මැනේජර්ස්ලටත් වඩා, විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටත් වඩා හොඳට බොහෝ වැඩ රාජකාරි කරලා තියෙනවා. එයා බොහොම වැදගත් විදියට, අවංක විදියට, කාර්යසූරිය විදියට ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි මේ පුද්ගලයාට උත්තේජනයක් ලැබිලා නැහැ. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා වෙන තැනකට යන්න පුළුවන්. ඒ ගිය හැටිය තේරුම් ගන්නවා ආයතන මේ පුද්ගල කොයිතරම් වැඩ කරලා තියනවද කියලා. ඒ නිසා ඔබ ජීවත් වෙන සමාජයේදී මරණය නැමැති ධර්මතාවයට ඔබ දිනක පත් වෙනවා කියලා හිතලා ජීවත් වෙන්න. ඒ කොහොමද පින්වත්නි? ලෞතර බුදුහාමුදුරුවෝ අපිට මතක් කරන්නේ මේ ලෝකෙ කිසිම දෙයක් නිට්ටයයි සුඛයි ආත්මයි ස්ථීරයි සැපවත් ඒ වගේම වෙනස් වෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ කියලා බුදුහාම මතක් කරනවා. හැම දෙයක්ම ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි. භෞතික ලෝකේ හැම දෙයක්ම. ඒ අනිත්‍ය ලෝකය තුල ජීවත් වෙන අපි අනිත්‍ය පිළිබඳව තේරුම් අරගෙන ජීවත් වෙනකොට සල්ලහක වුත්ති සැහැල්ලු දිවිපෙවතක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ සැහැල්ලු දිවිපෙවත
ගිහිවෙන්න පුළුවන්, පැවිදි වෙන්නත් පුළුවන්. ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතය සැහැල්ලුවෙන් පවත්වාගෙන යන්නට හේතුවක් වෙනවා විතරක් නෙවෙයි, මානසික සුවතාවය ඇති වෙන්න හේතුවක්. පින්වත්නි, අපි අහලා තියෙන අපේ සමාජයේ අපේ සංස්කෘතියේ චාරිත්‍ර වාරිත්‍ර, දානගෙදරක චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා, මලගෙදරක චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඒ නිසා මේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව හොඳ අවබෝධයක් හැම කෙනාටම තියෙන්න ඕන. බස් එකේ ගමන් කරනකොට බස් එකට නගින කෙනා කවුද සීට් එකක් දියුත්තාට සීට් එකක් දෙන්න කල්පනා කරන්නට ඕන. ආසනය දියුත්තාට දෙන්නට ඕන. අයි දෙවරක් හිතන්න දෙයක් නැහැ. ඒක තමයි ඔබේ හැදිච්චකම. මලගෙදරදී මලගෙදර අයගේ දුක තුනී වෙන විදියට දුක බෙදා ගන්න කටයුතු කරන්න ඕන. දුකේදී දුක් වෙන අය අඩුයි, සැපේදී සතුට භුක්ති විඳින අය බෙදා ගන්න අය ගොඩක් හිටියට දුකේදී දුක බෙදා ගන්න අය අඩුයි කියලා අපි මේ නූතන සමාජයේ දකින්න කාරණයක්. ඒ නිසා බුදුහාමුදුරුවොත් නිතරම භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නට යෙදුනේ තමන්ගේ ජීවිතය පිළිබඳ අවබෝධයෙන් ජීවත් වෙන. දවසක් බුදුහාමුදුරුවොත් භික්ෂුන් වහන්සේලා 6 නමක් අතර සංවාදයක් ඇති වෙනවා. මේ සංවාදය තමයි බුදුහාමුදුරුවෝ අහනවා මේ 6 දෙනාගේ එක ප්‍රශ්නයක්. ඒකට එක එක්කෙනා දෙන උත්තර දිහා බලනකොට බුදුහාමුදුරුව අවසාන පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඒ අගේ කිරීමක්. බුදුහාමුදුරුව අහනෝ පින්වත්නි, පළවෙනි භික්ෂුවගෙන් කොහොමද අහන්නේ මරණ සතිය ප්‍රගුණ කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නය මෙන්න මේක. බුදුරජාණන් වහන්සේ අහනෝ පළවෙනි භික්ෂුවගෙන්, මහණෙනි ඔබලා මරණ සතිය ප්‍රගුණ කරන්නේද? මහණෙනි අපි කියන්නේ අපි වර්තමාන හැටි කිව්වොත් භික්ෂුව කියන අර්ධහසනේ. ඔබට තේරෙන්නේ පැහැදිලි වෙන්නේ මහණෙනි ඔබලා මරණ සතිය ප්‍රගුණ කරන්නේද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා 6 දෙනා අතරින් පළවෙනි භික්ෂුවගෙන්. බුදුරජාණන් වහන්සේට පළවෙනි භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා, එහෙමයි මම මරණ සතිය ප්‍රගුණ කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබ මරණ සතිය ප්‍රගුණ කරන්නේ කොහොමද? ඒ භික්ෂුන් වහන්සේ උත්තරයක් දෙනවා, මම එක් රැයක් එක් දහවලක් ජීවත් වෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් බොහෝ දේ කරන ලද්දේ කියලා හිතලා සතුටටපත් වෙනවා. මම මරණ සතිය ප්‍රගුණ කරන්නේ එහෙමයි කියලා බුදුහාමුදුරන්ට උත්තර දෙනවා. අපේ බණ පොත්වල කියන්නේ පිළිවදන් දෙනවා කියලා. පින්වත්නි, මෙතන මේ 6 නමගේ අතින්ම කතා කෙරෙන වචනයක් තියෙනවා. ඒ වචනේ තමයි භාග්‍යතුන් වහන්සේට බුදුරජාණන් වහන්සේට උත්තරයක් දෙනවා, මම එක දවසක් ජීවත් වෙනවා නම් මම දවස් පොඩි මේ වගේ වෙලාවක් ජීවත් වෙනවා නම්. එතකොට බුදුහාමුදුරෝ ඒ ජීවත් වෙනවා කියන කාරණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැමදෙනාම ජීවත් වෙන්න ඕන, සතුටෙන් ජීවත් වෙන්න ඕන කියන මතය මේ තුල ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණය අනුමත කරලා තියෙනවා කියනකොට කාරණය අපිට තේරුම් ගන්නට පුළුවන්. දෙවෙනි භික්ෂුන් වහන්සේ මතක් කරනවා, දෙවෙනි භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරෝ මතක් කරනවා, ඔබ මරණ සතිය ප්‍රගුණ කරන්නේද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ඒ වෙලාවේ දිවෙන භික්ෂුන් වහන්සේ, මම එක දහවලක් ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රගුණ කරමින් බොහෝ දෑ කරන ලද්දේය කියලා සතුටටපත් වෙනවා. මම මරණ සතිය ඒ ආකාරයෙන් පුරුදු කරනවා කියලා දෙවෙනි භික්ෂුන් වහන්සේ මතක් කරනවා. මම එක දහවලක් කියන කාරණය ඔබට මෙහෙම මම මතක් කරන්නම්. බුදුහාමුදුරුවෝ පින්වත්නි වැඩ හිටපු කාලේ මුල් කාලවල සැවැත් නුවර ඉඳලා අන්දක විඳකය බලා ගමන් කරන්නට පෙර උදේ දානේ වැළඳීමක් සිද්ධ කළේ නැහැ. අපි දන්නවා සැවැත් නුවර ඉඳලා අන්දක විඳකය බලා බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලා 1250ක් එක්ක ගමන් කරා. ඒ අතරෙදී කැඳ පූජාවක් සිද්ධ කරනවා. අන්න එතනින් තමයි උදේ දානය ආහාර හැටියට පිළිගන්න පටන් ගන්න. ඊට කලින් බුදුහාමුදුරුව ඇතුළු මහා සංඝරත්නය දවසට එක වතාවක්, ඒක නිසාම අපි කියනවා ඒකාංශ භෝජනීය කියලා. බුදුහාමුදුරන්ට එක වතාවක් තමයි ආහාර ගන්න. ඒ නිසාම තමයි මේ භික්ෂුන් වහන්සේත් මතක් කරන්නේ, මම එක දහවලක් ජීවත් වෙනවා නම් බුදුරන් වහන්සේගේ ඉගෙනීම් ප්‍රගුණ කරමින් ජීවත් වෙනවා කියන අදහස. එක දහවලක්. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන ඒ භාෂාව පිළිබඳව යම් අධ්‍යයනයක් තියෙන්නට, ධර්මය පිළිබඳව අධ්‍යයනයක් තියෙන්නට ඕන. එතකොට ඊළඟට බුදුහාමුදුරුවෝ පින්වත්නි තුන්වෙනි භික්ෂුන් වහන්සේගෙන් අහනවා, ඔබ මරණ සතිය පුහුණු කරන්නේ කොහොමද? තුන්වෙනි භික්ෂුන් වහන්සේ බුදුහාමුදුරන්ට උත්තර දෙනවා,
එක් දිනක් යැපීම සඳහා ප්‍රමාණවත් ආහාර වැළඳීම පිණිස ගත කරන කාලය තුල වුවත් මා ජීවත් වෙනවා නම් මම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මෙනෙහි කරමින් බොහෝ දේ කරන ලදයි කියලා කරන ලද්දේ කියලා සතුටටපත් වෙනවා. ඒ ආකාරයෙන් මම මරණ සතිය ප්‍රගුණ කරනවා. එක දවසක් යැපීම සඳහා ප්‍රමාණවත් ආහාර වැළඳීම පිණිස ගත කරන කාලය. කියන්නේ අපි කියන්නේ එක වෙලාවක් කන වෙලාව කියලා. දවසට එක වතාවක් ඔබ ආහාර ගන්නව නම් ඒ ආහාර ගන්න වෙලාව තුලදී මතක් කරන්නේ මෙනෙහි කරන්නේ සිහිපත් කරන්නේ මරණ සතියයි කියලා බුදුහාමුදුරන් උත්තර දෙනවා. එතකොට පින්වත්නි දැන් මේ කාරණා ටික ඔබ අහගෙන යනකොට මතක තියාගන්න ඕනේ මේ කියන්නේ කාටද? භික්ෂුන් වහන්සේලාට. මොන භික්ෂුන් වහන්සේලාටද? නිවන පිණිස උත්සාහ කරන භික්ෂුන් වහන්සේලා. නිවන පිණිස උත්සාහ කරන භික්ෂුන් වහන්සේලා. ඒ පිළිබඳව මම අර ගැඹුරු ධර්ම කාරණා ටිකෙන් කෙටි මතක් කිරීමක් කරනකොට ඔබට මතක් කරන්න බුදුරජාන් වහන්සේ ඊළඟට හතරවෙනි භික්ෂුන් වහන්සේගෙන් අහනවා ඔබ මරණ සතිය ප්‍රගුණ කරන්නේ කොහොමද? හතරවෙනි භික්ෂුන් වහන්සේ බුදුරජාන් වහන්සේට උත්තර දෙනවා ආහාර හතර පස් පිඩක් වැළඳීමට ගතවන කාලය තුලදීත් මම ජීවත් වෙනවා නම් මම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මෙනෙහි කරමින් බොහෝ දේ ප්‍රගුණ කරන්න ලදයි කියලා හිතලා සතුටටපත් වෙනවා. මම එයමයි අදහස් කරන්නේ කි බුදුහාමුදුරනේ මම ඒ විදියට මරණ සතිය ප්‍රගුණ කරනවා කියලා උත්තරයක් දෙනවා. අපි ආහාර ගන්නකොට ඔය ඇත්තෝ නම් කියන්නේ කටක් දෙකක් තුනක් කියලානේ. අන්න ඒ වගේ අපේ බණ පොතේ සඳහන් වෙන්නේ බත් පිඬක් බත් පිඬවල් දෙකක් එහෙම තමයි. එතකොට බත් පිඬක් විතරක් නෙවෙයි මෙතනින් එහාට ගිහිල්ලා බත් පිඬවල් හතරක් පහක් වැළඳීමට ගතවන කාලය. එතකොට කෙනෙක් සාපේක්ෂව ගන්නකොට ආහාර ගන්න කාලය එක එක්කෙනාට වෙනස්. සමහර කෙනෙක්ට බත් පිඟානක්ම කන්න යන්නේ විනාඩි 3-4ක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට බත් පිඟානක් ආහාරයට ගන්න පැය භාගයක් විතර යන්නත් පුළුවන්. සමහර කෙනෙක්ට පැයක් විතර යන්නත් පුළුවන්. සමහර අය එක එක විදියට පුරුදු වෙලා තියෙනවා. හැබැයි ওই මොන පුරුද්ද තිබුණත් ආහාර ගන්නකොට කතා කරන්නේ නැතුව ආහාර ගන්න කියලා ඉතාම පැහැදිලිව බණ පොත්වල මතක් කරලා තියෙනවා. ඒ වගේම අපේ ආයුර්වේදය තුලත් ඒ පිළිබඳව මතක් කරලා තියෙනවා. ආහාර ගත යුත්තේ කෙසේද කියලා. එතකොට මේ හතරවෙනි භික්ෂුන් වහන්සේගෙන් එන කාරණයක් තමයි ඉස්සෙල්ල ඊට කලින් භික්ෂුන් වහන්සේ මතක් කළ විදියට නෙමෙයි දහවල් කාලයක් විතරක් නෙමෙයි මුන්නාන්සේ මතක් කරන්නේ ආහාර පිඬුවල් හතර පහක කාලයේදීත් මරණ සතිය සිහිපත් කරනවා කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ පස්වෙනි භික්ෂුන් වහන්සේගෙන් අහනවා ඔබ මරණ සතිය ප්‍රගුණ කරන්නේ කොහොමද? පස්වෙනි භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා එක් ආහාර පිඬක් වැළඳීමට ගතවන කාලය තුල මම ජීවත් වෙනවා නම් ඒක හොඳයි බුදුහාමුදුරනේ යහපතයි. එතෙක් කල් ජීවත් වනවා නම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මෙනෙහි කරමින් බොහෝ දේ අධ්‍යයනය කරලා බොහෝ දේ ඉගෙනගෙන හිත සතුටටපත් කරගත්තා කියලා සතුටටපත් වෙලා අන්න ඒ විදියට මම ධර්මය මෙනෙහි කරමින් මරණ සතිය ප්‍රගුණ කරනවා කියලා බුදුහාමුදුරන්ට උත්තරයක් දෙනවා. බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුන් වහන්සේගෙන් පස්සේ ඊළඟට හයවෙනි භික්ෂුන් වහන්සේගෙන් අහනවා ඔබ මරණ සතිය ප්‍රගුණ කරන්නේ කොහොමද? ආස්වාස ප්‍රාස්වාස කාලය අතර හෝ එහෙම නැත්නම් පින්වත්නි ප්‍රාස්වාස ආස්වාස කාලය අතර එක්ක උස්ම අරගෙන පහත දානවා නැත්නම් පහත දාපු උස්ම උඩට ගන්නවා. අන්න ඒ අතර කාලයේදී මම ජීවත් වෙනවා නම් මං සිහිපත් කරන්නේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. මම මෙනෙහි කරන්නේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. මම බොහෝ දේ කරන්නේ ඒ දහමට අනුව ඒ ඉගැන්වීමට අනුව කියලා මතක තියාගෙන මම මරණ සතිය සිහිපත් කරනවා. අන්නේ වෙලාවේ බුදුහාමුදුරුව මතක් කරනවා භික්ෂුන් වහන්සේලාට මේ 6 දෙනා අතරින් අවසාන 2 දෙනා වහන්සේ තමයි පින්වත්නි මරණ සතිය නිසි පරිදි සිද්ධ කරන්නේ බුදුහාමුදුර ඇගීමට ලක් කරන්නේ. අනිත් අය මන්දෝසාහිව සිද්ධ කරනවා. එතකොට අපිට මෙතනින් ගත හැකි මෙතනින් තේරුම් ගන්නට පුළුවන් කාරණයක් තියෙනවා. මොකද්ද? අපි නිතර නිතරම හැමදාම හැම වෙලාවෙම මරණ සතිය සිහිපත් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි දිනකට වරක්වත් එක්ක උදේට වෙන්න පුළුවන්, එක්ක දවල්ට වෙන්න පුළුවන්, එක්ක හවසට වෙන්න පුළුවන්. මරණ සතිය සිහිපත් කරනවා නම් පින්වත්නි එක හරිම වටිනවා. හරිම වටිනවා. බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ සාකච්ඡා අවසන්නේ
බුදුරජාණන් වහන්සේගේ නිගමනය ඉතාම පැහැදිලි. අර මුල් හතර නම ටිකක් මන්දගාමි. ඊළඟට ඊළඟ භික්ෂුන් වහන්සේලා දෙනම අගේ කිරීමට ලක් කළා. මේ මරණ සතිය ප්‍රගුණ කිරීමෙන් ජීවිත මදේ නැතිවෙන බව ඨාන සූත්‍රයේ මතක් කරලා තියෙනවා. පින්වත්නි, මරණ ධම්මෝමි මරණං අනතීතෝති අභින්නම් පච්ච වෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා, මේ විදිහට දීර්ඝ විස්තරයක් මතක් කරලා තියෙනවා. මරණ සත්‍ය ප්‍රගුණ කිරීමෙන් ජීවිත මදේ, මම මෙච්චර කාලයක් ඉන්නෝ, මම මේ කාලයක් ජීවත් වෙනවා, මට කිසි ලෙඩක් නැහැ, මම මෙහෙමයි ජීවත් වෙන්නේ, මම මේ කාලේ මේ දේවල් කරන්නේ කියලා තමන්ට මදයක් ගොඩනගා ගන්නවා. ඔය මද ආසියක් තියෙනවනේ, යොබ්බන මදය, ජීවිත මදය, මේ වගේ නොයෙක් ආකාරයේ මද තියෙනවා. ඒ අතර මේ මිනිසුන්ට ඇතිවෙන එක මදයක් තමයි ජීවිත මදය. ජීවිත මදයෙන් ජීවත් වෙන අය අපිට දකින්නට පුළුවන්. නොමැරෙන මිනිසුන් හැටියට ජීවත් වෙන්නේ අන්නේ අය. ඒ අය මරණය පිළිබඳව තියා තමන් හැමදාම ජීවත් වෙනවා කියලා හිතන්නේ. අමරණීය මිනිසුන් හැටියට. නිසා මේ ලෝකේ කවුරුත් අමරණීය මිනිස්සු නැහැ. දෙවියොත් නැහැ, බ්‍රහ්මයොත් නැහැ, මිනිසුත් නැහැ, සතරපාය සත්වයොත් නැහැ. බුදු කෙනෙක්වත් අමරණීය නැහැ. අපි කවුරුත් මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ. අපි හැමදෙනාම මරණයට ලක් වෙනවා. මරණයට දවසක මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මරණය අතික්‍රමණය කරන්නට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළා. මරණය ඉක්මවා යන්නට, ඒ කියන්නේ නැවත ඉපදීමක් නැහැ. ඉපදිච්ච නැති කෙනෙක්ට මරණයක් නැහැ. ඉපදිච්ච හැම කෙනාම මරණයටපත් වෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න අවශ්‍යයි, බුදුහාමුදුරුවන්ගේ දවස පින්වත්නි කෝසල සංයුත්තයේ මතක් කරනවා කෝසල රජුරුවන්ගේ මිත්තනිය අවුරුදු 121ක් ජීවත් වුණා කියලා. බුදුහාමුදුරුවෝ අවුරුදු 120ක් තමයි ආයුෂ පිළි අරගෙන තියෙන්නේ. අපි දන්නවා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් පළවෙනි ධර්ම සංගායනාවට, දෙවෙනි ධර්ම සංගායනාවට දෙකටම උන්වහන්සේ වැඩ හිටියා කියලා අපි දන්නවා. හැබැයි එදා අවුරුදු 120 ක්‍රිස්තු පූර්ව 6 දී. එතකොට ක්‍රිස්තු වර්ෂ 5 වෙනකොට ලංකාවේ විසුද්ධි මාර්ගය රචනා වෙනවා. මේ විසුද්ධි මාර්ගය රචනා වෙන කාලේ විසුද්ධි මාර්ගය ලියන වදන්ත ආචාර්ය අපේ ධම්මපාල හාමුදුරුව මතක් කරන්නේ අවුරුදු 100යි. කලාපයක් හැටියට, දශක හැටියට මතක් කරන්නේ 10 කොටස් 10කට. මේ දශක කලාප වලින් මතක් කරන විදියට පුද්ගලයාගේ ආයුෂ අවුරුදු 100යි. එතකොට අවුරුදු 20ක් අඩු වෙලා තියෙනවා අවුරුදු 1000කදී. අද තව අවුරුදු 1000ක් ගත වෙලා තියෙනවා. දහහට වඩා ගත්තොත් 1500ක් විතරම ඇත්තම ගත වෙලා තියෙනවා. දැන් අපිට අවුරුදු 80ක වගේ කාලයක් තමයි ඇත්තටම පරමායස අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරුව මතක් කරනවා ආයස අඩු වෙන්න හේතු මොනවද? අමෙත්තයත, අපෙත්තයත, අසාමාන්‍යත. යමෙක් මවට, පියාට, ගුරු භවතුන්ට, ගුරු බ්‍රහ්මාදීන්ට සැලකීලි සිද්ධ කරන්නේ නැත්තම් අන්න ඒ පුද්ගලයාගේ ආයස අඩු වෙනවා කියලා මතක් කරනවා. ඒ පුද්ගලයාගේ ආයුෂ අඩු වෙනවා කොයිතරම් ප්‍රමාණයක්ද? 120 100ක් වුණා, 180ක් වෙනවා, 80 60ක් වෙනවා, 60 40ක් වෙනවා, 40 20ක් වෙනවා, 20 10ක් වෙනවා. 10ට වඩා ලෝකේ මිනිස්සුගේ ආයුෂ අඩු වෙන්නේ නැහැ. දසවස ආයුකා පුත්තා භවිස්සන්ති. අවුරුදු 10ක් වෙන මිනිස්සු ලෝකේ පවතින පටන් ගන්නවා. ඒ 10ක් වෙන මිනිස්සු කාලයක් ගියාම කල්පනා කරනවා අපේ අතීත මුතුන් මිත්තෝ අපිට වඩා බොහෝ සෙයින් කාලයක් ගත වෙලා ගත කරලා තිනවා. මේ වගේ 10-12 ගුණයක් ජීවත් වෙලා තිනවා. මොකක්ද හේතුව? හොයාගන්නවා. එදා කාලයට බණ පොතේ මතක් කරන්නේ මිනිස්සුන්ව දකින්නේ මිග සංඥාවෙන්. මිග සංඥාව කියන්නේ වැද්දෙක් මුවෙක් දැක්කම සතුටටපත් වෙනවා. ඌරෙක් වගේ සතෙක් මරාගන්න එක වැද්දෙට අපහසුයි. හැබැයි මුවෙක් මරාගන්න එක වැද්දෙට පහසුයි. වැද්දෙක් මුවෙක් දැක්කම සතුටටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ මිග සංඥාව කියලා. ඒසෝ මිගෝ, ඒසෝ මිගෝති, මේ මුවෙක් කියලා සතුටටපත් වෙනවා. ඒ කියන්නේ මෙයාට ධනෙ තියෙනවා, දේපල තියෙනවා, කන්න බොන්න ධාන්‍ය ආදිය තියෙනවා කියලා සතුටටපත් වෙනවා. ඒව බැනලා ඉල්ලනවා. බැනලා දුන්න නැතොත් ගහලා ඉල්ලනවා. ගහලා දුන්න නැතොත් මරලා ගන්නවා. අන්න ඒක නිසා තමයි ඒ කාලේ මිනිස්සු දරුණු රෞද්‍ර ස්වභාව ඇති මිනිසුන් හැටියට සඳහන් කරලා තියෙන්නේ. එහෙම කාලේ මිනිස්සු අතරත් අවුරුදු 8-10 මරණයට පත් වෙන අය හිටියා. එතකොට අවුරුදු 5 දී ආවාහ විවාහ සිද්ධ කරලා දුන්නා.
පින්වත්නි ඔබ කල්පනා කරන්න. අන්න ඒ අයට තමයි තේරුම් ගන්නට වෙලාවක් එන්නේ දවසක අපි අතීතයේ මේ වගේ දිග කාලයක් ජීවත් වෙලා තියෙනවා. මොකක්ද හේතු කියලා? මොකද්ද හේතු කියලා හොයාගත්ත මේව කරන්න පටන් ගන්නවා. ආයුෂ වැඩි වෙන්න පටන් ගන්නවා. 10 20ක් වෙනවා, 20 40ක් වෙනවා, 40 80ක් වෙනවා, 80 160ක් වෙනවා. මේ වගේ ආයුෂ දිග ප්‍රමාණයක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න, මවට හොඳට සලකන්න, පියාට හොඳට සලකන්න, ගුරු බ්‍රහ්මාදීන්ට හොඳට සලකන්න. ඔබට තේරුම් ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයට සමත් වෙන්න දරුව උසස් අධ්‍යාපනය කරනවා, උසස් පෙළ ලියනවා. අම්මලා බලාපොරොත්තු වෙන්නේ උදේ ඉඳලා උගන්නලා නැගිටලා කන්න උයලා දීලා තමන්ගේ ඇඟට වස්ත්‍රයක් ගන්න නැතුව, රෙද්දක් ගන්න නැතුව, ඇඳුමක් ගන්න නැතුව ඒ මුදල් සියල්ල දරුව වෙනුවෙන් වියදම් කරලා ප්‍රතිඵල එනකොට විශ්වවිද්‍යාලයකට සමත් වෙන තරම් ප්‍රමාණයක් නැහැ. අඩු ගානේ විද්‍යාපීඨයකට සමත් වෙන්න පුළුවන් ප්‍රමාණයට ලකුණු අරගෙන නැහැ. ඒ නිසා දරුවන්ගේ යුතුකම මව්පියන්ගේ හිත රිදවන්නේ නැතුව ජීවත් කරවීම. නැත්නම් ඒ ළමයි දෙමව්පියන්ට ණයකාරයෝ වෙනවා, ගුරුවරුන්ට ණයකාරයෝ වෙනවා. උගන්නන දේ හොඳින් ඉගෙන ගන්නට ඕන, අහගෙන ඉන්නට ඕන, අහගෙන ඉඳලා ධාරණය කර ගන්නට ඕන. සුතා දතා වචසා පරිචිතා, ඔහොම බුදුහාමුදුරුව මතක් කරලා තියෙනවා සූත්‍රවල. දරුවෙක් ඉගෙන ගන්නට ඕනේ කොහොමද කියලා, ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියලා. ඒ නිසා ඔබේ යුතුකම ඔබ ඉෂ්ට කරන්න, පියාගේ මවගේ යුතුකම පියා මව ඉෂ්ට කරන්න. යුතුකම් වගකීම් දෙපැත්තට සිද්ධ වෙනකොට මේ සමාජය හරි ලස්සන සමාජයක් බවට පත් වෙනවා. අනිත් කෙනා අතින් සිද්ධ වෙන්න තියෙන යුතුකම් පිළිබඳව බලා ඉන්නේ නැතුව තමා අතින් සිද්ධ වෙන්න තියෙන යුතුකම් කරන්න, වගකීම් ඉෂ්ට කරන්න. එවිට ඔබට මානසික සතුටක් ඇති වෙනවා. ඒ මානසික සතුට තමයි ඉතාම වටින්නේ. පින්වත්නි, දේවදූත සූත්‍රයට අනුව කාය වාග් මනෝ දුස්චරිතයෙන් ජීවත් වූවන් මරණින් මත්තෙන්, ඒ කියන්නේ මරුණට පස්සේ නිරයට යනවා කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අපි කවුරු දුක් විඳින්න කැමති නැත්නම් දේවදූත සූත්‍රය අනුව දෙවියෙක් වගේ ජීවත් වෙන්න, දිව්‍ය භවයක් ලබන්නට, මිනිස්සෙක් හැටියට ජීවත් වෙන නම් දෙවියෙක් වගේ ජීවත් වෙන්න කල්පනා කරගෙන ඔබ කටයුතු කරන්න ඕන. මරණ සතිය ප්‍රගුණ කිරීමෙන් පුද්ගලයා වඩාත් කාර්යක්ෂමතාවයට පත්වෙන ආකාරය මේ විදියට අපිට හිතලා තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මම අර මුලින් මතක් කරන්ට යෙදුනා, ඉතාම කෙටියෙන් ඔබට ධර්ම කාරණු කීපයක් මතක් කරනවා කියලා. පින්වත්නි, මේ ඡේදයේ මම අද දවසේ මාතෘකා කරන්ට ඉදිච්ච ඡේදයේ හුස්ම පිළිබඳව තමයි විශේෂයෙන් මතක් කරලා තියෙන්නේ. ශ්වසනය, මරණය, කය කියන කරුණු තුන තමයි මේ සතිය හැටියටත්, සතිය යන පදේනුත්, ඒ වගේම අනිත් කරුණු අනුසති යන වචනයනුත් යෙදිලා තියෙන බව අපිට තේරුම් ගන්නට පුළුවන්. කෙනෙක්ගේ හිත තුළ නිතර බුද්ධානුසතිය වැඩෙනවා නම්, ධර්මය පිළිබඳව අනුසතිය, ධර්මානුසතිය වැඩෙනවා නම්, සංඝානුසතිය, සංඝයා පිළිබඳව අනුසතිය සිහිපත් කිරීම ඇති වෙනවා නම්, සීලානුසතිය, සීලය පිළිබඳව තමන්ගේ හිතේ පැහැදීමක් ඇති වෙනවා නම්, තමන් කලයුත්ත කරනවා, නොකලයුත්ත නොකරනවා, පංචශීලය ආරක්ෂා කරනවා, අඩුම වශයෙන් තමන්ට මතක් වෙනවා, චාගානුසතිය තමන්ට පුරුදු කරන්න පුළුවන් නම්, ඒ වගේම දේවතානුසතිය පුරුදු කරන්න පුළුවන් නම්, මේ ටිකත් අමතක වෙනවා නම්, මේ ටික හරි අමාරු නම්, ලේසිම කාරණේ තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය, මරණ සතිය හරි පහසුයි. පින්වත්නි, මේ අපේ නිකාය ග්‍රන්ථවල, ඒ කියන්නේ මේ නිකාය ග්‍රන්ථ කියලා කියන්නේ ත්‍රිපිටකය කොටස් තුනකට බෙදෙනවනේ, සූත්‍ර, විනය, අභිධර්ම හැටියට. සූත්‍ර අපි දන්නවා කොටස් පහකට බෙදලා තියෙනවා. මේ සූත්‍ර පහෙන් දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. මේ නිකාය ග්‍රන්ථවල මරණ සති කියලා තමයි වචනේ පැහැදිලි කරලා තියෙන්නේ. මරණානුසති කියන එකට අමතරව මරණ සති කියලා. නමුත් මේ වචන දෙකම අපේ ධර්මය තුල ඉගෙනගෙන ඉන්න ඔබට, උගන්නන අපිට තේරුම් ගන්නට පුළුවන් කාරණා දෙකක් පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ කාරණා දෙකෙන් සමහර අවස්ථාවල යෙදීම අනුව අවස්ථා දෙකේදී ක්‍රියා දෙකක් හැටියට පිළිගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ටිකක් ගැඹුරු කාරණයක්. ඒ නිසා අපි ආනාපාන සතියවත් අඩුගානේ පුරුදු කරවුති. දරුවෙක් හැටියට පුරුදු කරත්, වැඩිහිටියෙක් හැටියට පුරුදු කරත් හරිම වටිනා ජීවිතේ ජය ගන්න. පින්වත්නි, ආනාපාන සතියත් මරණ සතියත් පුරුදු පුහුණු කරන්නට ඕන. සමහර කෙනෙක්ට මේ කළ දේ මේ මතක නැහැ,
මේ කිව්දේ මේ මතක නැහැ. ඒ වගේමයි ගුණත් එහෙමයි නුගුණත් එහෙමයි. සමහර අයට නම් ගුණ තමයි අමතක වෙන්නේ, නුගුණ මතක තියෙනවා. 99ක් හොඳ කරලා එක වැරද්දක් කළාම ඒ වැරද්ද තමයි මතක තියාගෙන ඉන්නේ. ඒ වැරද්ද මතක තියාගෙන ඒ අසත්පුරුෂයාගේ ස්වභාවය, අකෘතඥයාගේ ස්වභාවය. ඒ නිසා අකෘතඥයාගේ ස්වභාවය ඔබ තේරුම් ගන්නට ඕන. ගුණගරුක ස්වභාවය ඇති කෙනාගේ ස්වභාවයත් ඔබ තේරුම් ගන්නට ඕන. යමෙක් දියුණු වෙනකොට කැමතිනම්, යමෙක් ඉගෙන ගන්නවට කැමතිනම්, යමෙක් ඉගෙන ගන්නකොට දරුවෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, ඒ පරිසරය හරිගස්සලා දෙනවා නම්, උදව් කරනවා නම්, අඩු ගානේ විභාගයක් ලියනකොට පාඩම් කරනකොට තේ එකක් හරි ළඟට හදාගෙන ඇවිල්ලා දෙනවා නම්, ගෙදර අහල පහල සද්ද බද්ද තියෙනවා නම් ඒ වඩු කරනවා නම්, අන්න අල්ලපු ගෙදර මේ දරුවෙක් ඉන්නවා විභාගෙ ලියන, අපි රේඩියෝ එක හයියෙන් දාන්න හොඳ නැහැ, අපි රූපවාහිනිය හයියෙන් දාන්න හොඳ නැහැ, එහෙම නැත්තම් වෙන ශබ්ද ඇහෙන දේවල් කරන්න හොඳ නැහැ කියලා අවස්ථාව සලසා දෙනවා නම්, එයත් ඔබට ප්‍රතිවිපාකයක් ඇටියට ජීවිතේ ලැබෙනවා. ඒ නිසා අධ්‍යාපනය පිළිබඳව හැඟීමක් තියෙන අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්ට, අධ්‍යාපනයේ වටිනාකම දන්නේ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්. ඒ නිසා අධ්‍යාපනය වෙනුවෙන්, එහෙම නැත්නම් ඉගෙනීම වෙනුවෙන් යමෙක් වෙහෙසෙනවා නම් දරුවෝ වෙනුවෙන් ඒ අයට අවස්ථාව සලසලා දෙන්න ඕන. වැඩිහිටියෝ වශයෙන් ඒ අයට අවස්ථාව සලසලා දෙන්නට ඕන. සමාජයේ ඉන්න මිනිස්සු වශයෙන් ඒ අයට අවස්ථාව සලසලා දෙන්නට ඕන. අපි සමහර වෙලාවට කියනවා යුරෝපයේ මෙහෙමයි, බටහිර මෙහෙමයි, ජපානයේ මෙහෙමයි, එයාගේ අධ්‍යාපනය මෙහෙමයි කියලා කියනවා. හැබැයි එහෙම කිව්වට ඒ විදිහට මුලින් විනය හදාගන්නේ නැහැ. එහෙනම් මුලින්ම විනය හදාගන්න ඕන. මේ ශාසනය පවතින්නෙත් විනය මත කියලා පළවෙනි ධර්ම සංගායනාවේදී අපේ මහා සංඝරත්නය චීනාසරෝ මහා සංඝරත්නය මුලින්ම මතක් කරන්ට එදුනා. විනයෝ නාම ශාසනස්සායෝ විනයං තිතේ ශාසනං තිතං හෝති. එහෙම තමයි මතක් කරන්ට එදුනේ. යම් ආයතනයක විනය නැත්තම් ඒ ආයතනය කඩන් වැටෙනවා. ඔබේ විනය නැත්තම් ඔබව කඩාගෙන වැටෙනවා. ඒ නිසා මරණයට පත්වෙන මරණ සතිය ගැන ඔබ සිහිපත් කරන්නට අවශ්‍ය කරන්නේ ඉතාම සුළු මොහොතක්, සුළු වෙලාවක් වෙන්න පුළුවන්. ඒක හරි වටිනවා. හැම කෙනාටම මරණය පිළිබඳව ළඟ ලැබපු අත්දැකීමක් නැති වෙන්නට පුළුවන්. එහෙම ළඟ ලැබපු අත්දැකීම් ඇති අයත් ඇති. මම අර මුලින් මතක් කළානේ, වාහන යනකොට වාහනයක් හැප්පෙනවා. ඒ කියන්නේ තමන් ඊටාම නිවැරදිව පාරේ යනවා, අවිනීතව පාරේ ගමන් කරන රියදුරෙක් වාහනේ ඇවිල්ලා හැප්පෙනවා. තමන්ට ඒ වෙලාවේදී මරණය පිළිබඳව දැඩි බියක් ඇති වෙනවා සමහර ලාවට. මරණය පිළිබඳ සිහිපත් වීමක්, අවිනිශ්චිතතාවයකට පත් වෙනවා තමන්ගේ ජීවිතය. ඒ පිළිබඳව නැවත හිතලා බලනකොට, එහෙම නැත්තම් ඒ වෙලාවේ හිතුන් නැති වෙන්න පුළුවන්, පස්සේ හිතලා බලනකොට මම පුදුම විදියෙ බේරිල්ලක්නේ බෙරිලා තින්නේ, මගේ පුදුම පිනක්නේ, පෙර පිනක්නේ මට විපාක දීලා තින්නේ කියලා ඒ වෙලාවට කල්පනා වෙනවා. එනිසා ඔබ කල්පනා කරන්න, මේ ලෝකයේ මිනිස්සුන්ට අමාරුම කාර්යය තමයි ජීවත් වෙනවා කියන එක. ලේසිම කාරණය තමයි මරණයටපත් වෙනවා කියන එක. අමාරුම කාරණය ජීවත් වෙනවා කියන එක. ජීවත් වෙන කොච්චර දේවල් කරන්න ඕනද? හැබැයි මරණයටපත් වෙන්න ඉතාම පොඩි දෙයක් කරන්න පුළුවන්. මොනවා හරි ටිකක් වස ටිකක් බීලා මැරෙන්න පුළුවන්, සීවිදිනසා ගන්න පුළුවන්, නොඑක ආකාරයට මැරෙන්න පුළුවන්. මැරෙනවා කියන එක හරි පහසුයි, ජීවත් වෙනවා කියන එක අමාරුයි. ජීවත් වෙනකොට හැමදාම නොඑක ප්‍රශ්න ඇති වෙනවා. ජීවත් වෙන අය තමන්ගේ මනසට නොඑක ප්‍රශ්න දානවා. ඒ විතරක් නෙමෙයි, අඩුතක්සේරුවටපත් කරනවා, නොඑක ආකාරයේ මානසික රිද්දීම් කරනවා. එහෙම තමයි සමාජය. එතකොට අපිට ජීවත් වෙන එක එපා වෙන සමහරලාට. හැබැයි ඒ අය කරන ඒ පහත් ස්වභාවයන් නිසා ඔබ වීරිය ඇති කරගත්තම අන්න ඔබට ජීවත් වෙන්න පුළුවන්. අන්න බුදුහාමුදුරුවෝ සිහිපත් කළා ඒක ධම්මපාලයේදී ජීවත් වීම වටිනවා කියලා. ජීවත් වීම වටිනවා. හැබැයි ඒ වටින ජීවිතය ගත කරන ඔබ මැරෙනවා කිලත් වෙලාවක හිතන්න. අන්න එතකොට ඔබ අතින් සිද්ධ වෙන පව් අකුසල් අඩු වෙලා පින් කුසල් වැඩි වෙන්න පටන් ගන්නවා. මැරෙනවා කියලා මතක් වෙනකොට ඇයි එහෙම සිද්ධ වෙන්නේ? අතක් කැඩුනම, කකුලක් කැඩුනම කැඩිච්ච කෙනා තව කෙනෙක්ට වේදනාව කියනවා. තමන්ට ඇතිවිච්ච වේදනාව කියනවා. අත කැඩුන මට මේ වගේ වේදනාවක් ඇති වුණේ, මගේ කොන්ද තුවාලුණා මගේ තුවාලය මේ තරම් වේදනාවයි, මගේ කකුල කැඩුනා මගේ කකුලේ වේදනාව මේ වගේ, කකුල තුවාලුණා කකුල පිච්චුණා මේ වගේ වේදනාවක් මට ඇති වුණේ කියලා වේදනාවේ ස්වභාවය මතක් කරනවා. හැබැයි කවුරුත් අපිට
මරණය පිළිබඳව එහෙම කියන්නේ නැහැ. මරණයෙහි වේදනාව විඳින්නේ මරණයට පත්වන පුද්ගලයා. මරණයට පත්වෙච්ච කෙනාට නැවතවිල්ල කියන්නට පුළුවන් කමක් නැහැ. නැවතවිල්ල කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ වේදනාව දන්නේ මරණයට ලක්විච්ච කෙනා, මැරිච්ච කෙනා. ඒ නිසා අපි කවුරුත් මරණයේ වේදනාව දන්නේ නැහැ. මැරිච්ච කෙනාගේ ඥාතීන්ට තියෙන මරණය පිළිබඳව දුකක්. මරණය පිළිබඳව දුකක් තියෙන්නේ. ඒ නිසා ඔබ සිහිපත් කරගන්නට මේ අපි හැමදෙනාටම මැරෙනවා කියන කාරණය මතක් වෙච්ච හැටියෙම අපේ වැඩ අවසන් කරන්නට ඕන කියලා හිතෙනවා. ඔබ තරුණ වියට පත්වෙච්ච කෙනෙක්, වැඩිහිටි වියට පත්වෙච්ච කෙනෙක් නම් තමන්ගේ දරුවෝ වෙනුවෙන් යුතුයකම් කරන්න තියෙනවද? වගකීම් ඉෂ්ට කරන්න තියෙනවද කියලා ඔබ කල්පනා කරන්න. ඔබේ දේපල නිරවුල් කරන්න තියෙනවද කියලා ඔබ කල්පනා කරන්න. ඒ වගේමයි ඔබ යමක් ඉතිරි කරලා නැත්නම් ඔබ යමක් ඉතිරි කරන්න ඕන. නිවසක් හදලා නැත්නම් නිවසක් හදන්න පටන් ගන්න ඕන. ඒවා කරන්නට ඕන දේවල්. අපි සාමාන්‍යයෙන් කියනවනේ සමාජයේදී මරුණන් පස්සේ පිටිය තියන්න ගයක් තියෙන්න ඕන කියලා. සමහර කෙනෙක් ජීවත් වෙනවා එහෙමවත් නැහැ. ඒ නිසා ජීවිතය කළමනාකරණය කරගන්නට ඕන. අද හම්බ කරන සියලු සේ සතම අද වියදම් කරන්න හොඳ නැහැ. ඒ අනාගත පැවැත්ම පිණිසත් යොදා ගන්නට ඕන. අන්න එහෙම පුද්ගලයාට දියුණු වෙන්න පුළුවන්. කළමනාකරණයක් තමන්ගේ ජීවිතයේ තියෙන්න ඕන. ඒ වගේමයි ධනාත්මක වෙන්නට ඕන. ධනාත්මක වෙන්න ඕන. නෑ නෑ නෑ කිය කිය, බෑ බෑ බෑ කිය කිය ජීවත් වෙන අය අපිට හම්බෙනවා. ඒ අය දැක්කත් දවසම අනිත් කෙනාටත් ඒ වගේමයි. මුස්පේන්තුයි දවසම එපා වෙන දවසක් බවට පත් වෙනවා. ඒ වගේ අය මුණ ගැහුණම පින්වත්නි සමහරලාට අපි කියනවා උදේට අර සත කුරුල්ලෙක් ඉන්නවනේ දෙමලිච්චා කියලා. දෙමලිච්චාගේ සද්දය, දෙමලිච්චා මුණ ගැහුණම ගමන් යන්න හොඳ නැහැ, නොයෙක් දේවල් කරන්න හොඳ නැහැ කියලා. නමුත් ඊට වඩා මේ වගේ ඍණාත්මක අදහස් තියෙන අකෘතඥ මිනිසුන්ගේ හමුවීම තමයි ඊට වඩා බලවත් වෙන්නේ. එනිසා අපි හැම වෙලාවකම නිතරම මෛත්‍රී සහගත සිතුවිල්ල ඇතිව ජීවත් වෙන්නට ඕන. අන්න එහෙම කෙනාට ජීවිතේ ජය ගන්න පුළුවන්. එහෙම කෙනාගේ ජීවිතේ හරියනවා. එනිසා ඔබ කල්පනා කරන්න ලෝකේ අපි ජීවත් වෙන්නේ තව අවුරුදු කොච්චරද කියලා අපි කියන්න බෑ. බුදුහාර මතක් කරන්නේ කෝ ජඤ්ඤා මරණං සුවේ. හෙට මැරෙයිද කියලා අපි කාටවත් කියන්නට බෑ. හෙට මැරෙන බව දන්නේ නැත්නම් අපි කරන්න තියෙන්නේ අද දවසේ හොඳින් ජීවත් වෙන්නට ඕන. අද දවසේ හොඳින් ජීවත් වෙනවා කියලා කියන්නේ හැමදාම මේ විදිහට හිතනකොට ඒ පුද්ගලයා මුළු ජීවිත කාලයම හොඳින් ජීවත් වෙලා තියෙනවා. බුදුහාරෝ ධම්මපදයේදී මතක් කරනවා අවුරුදු 100ක් වැරදි කර කර ජීවත් වෙන පුද්ගලයෙක් එක දවසක් හොඳින් ජීවත් වුණොතින් අර අවුරුදු 100ටම වඩා අර එක දවස වටිනවා කියලා. ඒ නිසා ඔබට යම් උපදෙස් දෙන පුද්ගලයෙක් හමු වෙනවා නම් උපදෙස් දෙන්නේ ජීවිතය හදාගන්න. සත්පුරුෂයේ කල්යාණ මිත්‍රයෙක්. හැබැයි අසත්පුරුෂයෝ පාප මිත්‍රයෝ උපදෙස් දෙන්නේ නැහැ ජීවිතය හදාගන්න. ඔකට සමාජය නම් කියන්නේ බෝතලයට එකතු වෙන මිනිස්සු සේලයින් බෝතලයට නැහැ කියලා. ඒ නිසා දුකේදී දුක බෙදාගන්න අය නැති වුණාට සැපේදී සැප බෙදාගන්න අය ඉන්නවා. ඒ නිසා හැකි කාලේ හම්බ කරන්නට ඕන. හැකි කාලේ උපයන්නට ඕන. ජීවිතේ ජය ගන්න පුළුවන්න්නේ එහෙම. එහෙම ජීවත් වෙන කෙනෙක්ට දන් දෙන්නත් පුළුවන්, සිල් රකින්නත් පුළුවන්, භාවනා කරන්නත් පුළුවන්. ඒ මොකද ඒ පුද්ගලයාගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඔහු යමක් හම්බ කරලා තියෙනවා. එහෙම දෙයක් නැති කෙනෙක් ඔහු කල්පනා කරන්නේ මුලින්ම කන්න බොන්නේ අඳින්නේ කොහොමද කියලා. එනිසා මූලික අවශ්‍යතාවයන් ගොඩනගා ගන්න පුළුවන් විදියට තමන්ගේ ජීවිතය හදා ගන්නට ඕන. අනුන්ගෙන්ම යැපෙන කෙනෙක් බවට පත් වෙන්නට හොඳ නැහැ. අනුන්ගෙන්ම යැපෙන බලාගෙන ඉන්න අය ඉන්නවා. එනිසා එහෙම කෙනෙක් නෙවෙයි විවසායකෙක් වෙන්නට කල්පනා කරන්න ඕන. තමන්ට බරක් නැති, තමන් අනුන්ට බරක් නැති කෙනෙක් වෙන්නට කල්පනා කරන්න ඕන. ඒ විතරකුත් නෙවෙයි පින්වත්නි, තමන්ට යැපෙනවා නම් දැන් අපි මතක් කළොත් භික්ෂුවක් ගිහියන්ගෙන් දායකයන්ගෙන් යැපෙන කෙනෙක්. ඒ භික්ෂුව දායකයන්ට බරක් නොවන කෙනෙක් වෙන්නට ඕන. ඒ දායකයන්ට ගුණනුවණ කියලා දෙන, ඒ වගේම ධර්මය කියලා දෙන භික්ෂුවක් බවට පත් වෙන්න ඕන. අන්න එතකොට ඒ භික්ෂුව ඒ දායකයන්ට ණය නැති භික්ෂුවක් බවට පත් වෙනවා. ගිහියෙක් වෙච්ච ඔබ යුතුයකම් වගකීම් ඉෂ්ට කරමින් ඔබේ දරුවන්ට ගුණ නැන
ප්‍රගුණ කරමින් ජීවත් වෙන්නට ඕන. සමහර දරුවෝ හරිගස්සලා තියෙනවා, කිසිම ගුණයක් නැහැ. උගත්කම තියෙනවා, ගුණවත්කම නැහැ. එහෙනම් ගුණවත් වෙන්න ඕන. ගුණවත් දරුවෝ තමයි වටින්නේ. ඒ නිසා ගුණවත් නැති දරුවන්ට ඔබ ගුණවත් බව කියලා දෙන්න ඕන. ගුණවත් ක්‍රියාවන් ඒ අයත් එක්ක එකතු වෙලා කරන්න ඕන. ඒවා පුරුද්දෙන් තමයි භාවිතාවක් බවට පත් වෙන්නේ. ඒවා පොතේ පාඩමෙන් කියලා දෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා ඔබට මම අද දවසේ මතක් කළේ, හෙට මැරෙනවා කියලා හිතලා ජීවත් වෙන්න අද සතුටින්. හැබැයි ඒ සතුට තමන්ගේ පුද්ගලික සතුට පමණක් නොව හැමදෙනාගේම සතුටක් වෙන්නට ඕන. තමන් සතුටෙන් ඉන්න අනිත් අයගේ සතුට බිලිබා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. ඒක එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය එහෙම තමයි ජීවත් වෙන්නේ. තමන් සතුටෙන් ඉන්න වෙන ඕනම දෙයක් කරනවා. වෙන ඕනම කෙනෙක්ගේ ජීවිතයට හානියක් කරනවා. ඒක කායික වෙන්න පුළුවන්, ඒක මානසික වෙන්න පුළුවන්, නොඑක ආකාරයකින් වෙන්න පුළුවන්, හානියක් කරනවා. එනිසා මේ ජීවිතය අපිට ලැබිච්ච ආකාශ්මික වස්තුවක් නෙමෙයි. පෙරමහා කුසලයකට ලැබිච්ච, පෙරමහා පිනකට ලැබිච්ච දායාදයක් තමයි මේ මනුස්ස ජීවිතය. ඔබ කල්පනා කරන්න මොනවද මේ ජීවිතය ඔබට අඩුවක් තියෙන්නේ? මේ ඇසකරනාසේ දිව ශරීරය හොඳින් තියෙනවා නම්, හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, ඉන්න හිටින තැනක් තියෙනවා නම්, කන්න බොන්න දෙයක් තියෙනවා නම්, යන්න එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්, ඇඳුම් තියෙනවා නම්, බෙහෙත් තියෙනවා නම්, මේ සිව්පසේම තියෙනවා නම්, ඔබේ මූලික අවශ්‍යතාවයන් ඔබට තියෙනවා නම්, ඔබ කල්පනා කරන්න ඕන ඔබේ චින්තනය වෙනස් කරගෙන ලෝකය වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට. එනිසා හොඳ චින්තනයක් තියෙන්න ඕන පුද්ගලයෙක් සන්තකේ. තමන්ගේ මූලික දවස, එහෙම නැත්නම් අපි කියන්නේ එදිනෙදා දවස, සාර්ථකව ගත කරන මනුස්සයෙක් බවට පත් වෙන්නට ඕන. ඒ සාර්ථකත්වය තමන්ටම පසක් කරගන්න පුළුවන් හවසට, උදේ පටන්ගෙන හවස වැඩ අවසන් කරනකොට, මං අද මේ දේවල් කරානේ කියලා සතුටටපත් වෙන්න පුළුවන් නම්, අද මේ දේවල් ටිකෙන් මෙන්න මෙච්චරේ කරගන්න පුළුවන් උනේ, හැබැයි වැඩි ප්‍රමාණයක් මං කරලා තියෙනවා කියලා සතුටටපත් වෙන්න පුළුවන් නම්, ඒ පුද්ගලයා දවස හොඳින් ගත කරලා තියෙනවා. ඒ නිසා ඔබ දවස හොඳින් ගත කරන්න බලන්න. අන්න එතකොට අවසානයේක අපි සාමාන්‍යයෙන් දහර කාලය කියන්නේ කුඩා කාලේ, තරුණ කාලේ, යොබ්බන කාලේ අපි අවසන් කරලා වෘද්ධත්වයටපත් වෙනවා. වෘද්ධත්වයටපත් වුණාම අපි දන්නවා ගතේ ශක්තිය නැහැ. ගතේ ශක්තිය ඈත් වෙලා ගියාට හිතේ ශක්තිය තියෙනවා. කළ දේවල් පිළිබඳව හිතින් විමර්ශනය කරන්නට පුළුවන්, හිතින් සිහිපත් කරන්න පුළුවන් මතකයක් තියෙනවා. ඔබ ගොඩාක් හොඳ දේවල් කරලා තියෙනවා නම්, ඔබ ගොඩාක් හොඳ පරිත්‍යාග කරලා තියෙනවා නම්, සමාජ සේවාවන් සිද්ධ කරලා තියෙනවා නම්, ඔබට ඔබ ගැන එක තැනක ඉඳලා සිහිපත් කරන්න බොහෝ දේවල් ඇති වෙන්න පුළුවන්. ඔබ සමාජ වෙනුවෙන් යමක් කරලා නැත්තම්, තමන් වෙනුවෙන් යමක් කරගෙන නැත්තම්, මෙලොව පරලොවට යමක් කරගෙන නැත්තම්, ඇඳේ ඉන්න වෙලාවකට, ලෙඩ වෙලා ඉන්න වෙලාවකට, අවසානය ගත කරන වෙලාවට ඔබට දුක් වෙන්නට සිද්ධ වෙනවා. ඒ වෙලාවට යමක් කරන්න පටන් ගන්න බෑ. ඒ නිසා තමයි එදිනෙදා ගත කරන ජීවිතයේ එදිනෙදා අපි හොඳින් ගත කරන්නට ඕනේ. අන්න එහෙම ජීවිතයක් ඔබ පවත්වාගෙන ගියොතින් ඔබට කොයිතරම් සතුටක් ඇති වෙයිද? මරණයට පත් වෙන මොහොතෙත් ඔබට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ අන්න ඒ විදිහට ජීවත් වුණා. ඒ නිසා මම අද ඔබට මතක් කරන්න යෙදුනේ මේ දීර්ඝ කරුණු අතර අංගුත්තර නිකාය ඒක ධම්මපාලයෙන් මරණ සතිය පිළිබඳව, මරණය පිළිබඳව ස්මරණය කරන්න. ඒ වගේමයි ආනාපාන සතියත් සිද්ධ කරන්න. ඒ විතරක්ම නෙමෙයි පින්වත්නි, මේ ජීවිතයම සතියෙන් ගත කරන්න. එතකොට ඔබට හොඳ දවසක්, එදිනෙදා දවසක් ගත කරන්නට පුළුවන්. ඒ වගේම හොඳ අනාගතයකට ගමන් කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට ඔබපත් වෙනවා. ඒ නිසා මෙතෙක් වෙලාවක් ඔබට ඒ පිළිබඳව මම මතක් කරන්නට යෙදුනේ, මිනිසුන් අද නොමිනිසුන්ගේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. මිනිසුන් නොමරන අය හැටියට ජීවත් වෙන්න කල්පනා කරගෙන ඉන්නවා. ඒ නිසා මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියන පණිවිඩය තමයි අද දවසේදී මට ඔබට දෙන්නට අවශ්‍යතාවය තිබුණේ. එනිසා මේ වෙලාවේ කල්පනා කරන්න ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කිරීමෙන් උතුම් වූ අමා මහ නිවන් සම්පත්‍ය අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.

0: සියත බණමඩුව සියත බණමඩුව
1: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.

0: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තේ අඩුම මිල පෙරළිය. බීට්රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 300යි. අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා බලංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: කොහොමද තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
4: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඕඩි සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික
7: පේ. නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
8: business වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න. Pick me truck.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල Majestica ලංකා ටයිල්ස්.
10: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
11: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
5: ලඟ.

0: සිංහකිරි ඕගස්ට් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
1: රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩි චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කාගිල්ස්
2: වාර්තයද කේක් කන්නවත් ආවෙ නෑනේ
3: මට උණ වගේ සේන
2: ලින් පස් පංගුව බමු
3: සෑහෙන වෙලාවක් යයිනේ
2: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක් දැන් බලන්න බට මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
7: ගන්නවා ලයිසන් එක
8: දැන් හරිනේ අමාරු
6: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය
9: 11.84යිනේ
6: දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19ට කෝල් එකක් ගන්නකො සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද
0: මෙමදීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා අතුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් තැඹිලි කම්මාන 250ක් පිහිටවීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට. පන්නල මාකදුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලිහා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොන් සතු රටක් වැවිලිහා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
13: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
14: ඒත් ලොකු කරලා නේද
13: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

0: ప్రఖ్యాత టాప్ స్టోరీ.
1: පුද්ගල ඝාතනයකට සම්බන්ධ තුන්දෙනෙක් අත්අඩංගුවට. කටාන ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දලුකොටුව, ෆාතිමාවත්ත සහ කුරාන යන ප්‍රදේශවලදී. සැකකරුවන් අවුරුදු 23-40 සහ 49 යන වයසල පසුවන කදිරාන, ඒත්තුකාල සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන්. කටාන ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය 28 වනදායි. දැන් විදෙස් පුවත්තා. ඉබෝලා වසංගතයේ කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ නවසෞඛ්‍ය කලාප දෙකක ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා. එරට රජයේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මෙවන විට බලපෑමට ලක් ඇති සමස්ත ප්‍රදේශ සංඛ්‍යාව 60ක්. වසංගත තත්ත්වය සඳහා ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීම හැබුවේ එරට බරණ අනුපාතය 48%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ අනාවරණය කළේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

good morning udayatai vinadi 10 ahannako iten dannema nathuwa ithamath wege ne agosto maase thivara wennai yanne hetin me maase iwarai maasa 8k iwarai avurudde ita passe patang ganne ape ber maase tika habai oya wage heena walata yanna oya oya wenna wage targets achieve karanna thamath parakku naha නිදහසේ ඉන්න ඕනේ. නිවාඩුවක් තියෙන්න ඕනේ. හරියට ඔය කට්ටිය ලොง වීකෙන්ඩ් එකක් අල්ලලා ෆ්‍රයිඩේත් ඕෆ් එකක් දාගෙන ට්‍රිප්ස් ගියා වගේම තමයි. නෑ නෑ මං එකට වැරද්දක් කියන්නේ. මොකද ඒ ඔක්කොම ටික ඊයර මටත් ඉන්නවා. ලස්සන මිතුරු කැලක්. ඒ කට්ටිය එක්ක එකතු වෙලා චුට්ටක් ඉතින් වෙලාව එහෙ මෙහෙ වෙනවා. ඊට පස්සේ මෙමරිස් එකතු කරගත්තා. ලස්සනට ටයිම් එක ස්පෙන්ඩ් කළා. ආයේ පාන්දර ගෙදර ආවා. සතුටින් ඔෆිස් ආවා. එහෙම තමයි ජීවිතේ හැම වෙලාවකම ඔයාට ලැබෙන දේවල් නොලැබෙන දේවල් ඒ හැම දෙයකටම වෙන්නේ හොඳකට. නිදහසක් ලැබුණොත් වෙලාවක් ලැබුණොත් යාළුවෙක් එක්ක කතා කරන්න එළියට යන්න පොතක් කියවන්න වීකෙන්ඩ් එක කියන්නේම ඔයාව රීස්ටෝර් කරන රීෆ්‍රෙෂ් කරන හොඳම දවස් ටික. එන්න උදේ 11 වෙනකම් විශ්මින්න ඔයත් එක්ක කතා කරන්න දේවල් ගොඩයි. හිමීට හිමීට කතා කරමු.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහර රටවල සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහර රටවල මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරහර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්.බී. රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්.බී. රන්නයි තමයි මගේ හයිය. කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නයි ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
5: ඇලුමිනියම් ඇලුමිනියම් වනේ
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
8: ස්ථාර්ථාපිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනරි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපති
2: වෙනවා. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්.බී. රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්.බී. රන්නයි තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නයි ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි, අයිවා, ෂාප්, LMG ආ තේක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: එයාගේ නම සීතා.
2: සීතා
9: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: Nada su du kotigen e Disney.
1: Denin Anna. Sadie tawasla hawas dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Theater Teli Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
5: මන්නම් හිතන්නේ නැහැ සර්.
3: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්. සියත සතියන්.

අවුරුදු 8යි විනාඩි 23යි. හිත මේ පැත්තට අරගෙන තමයි තියන්නේ. පිළියන්දලින් ඉන්නවා අනුෂ අපි වහගෙන. Thank you so much ඔයාගේ මැසේජ් එකට. ඒත් එක්කම කළුතර බෝඩ් එකේ යක්කේ අපිත් ඉන්නවලු අහගෙන. ඒ පැත්තිනම් මේ පැත්තට එන ගමන් නේද? ආරංචි ආරංචි. Thank you නිමේෂ් ඔයාගේ මැසේජ් එකට. කට්ටියවම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: කාගිල් ෆුඩ් සිටි සතියන්තේ අඩුම මිල පෙරලිය. ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 240යි. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 350යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Rest in
3: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
1: ගතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක CFM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේනම් නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩල.
12: පැලස් ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. ප්‍රයිම් රෙසිඩන්සිස්.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කර ගන්න නියම බත්ත බත.
18: real මට experience එකකට ඇල්වත් බත.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතක 0111-580-400 LOLC රන්සලි රන්නය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
9: ගන්නතරට සුරසුරුනට දැන් මම බය නැහැ.
7: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
9: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
13: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
9: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
0: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
6: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within
11: Nidas Pansika Aduma Masika Parikekata Audio System Meka Karaganna
16: Avance Ken Ona Deyak Adage Vanna Ganna
11: Avance Ticket Tika Pay
6: Vishwasi Arakshawa Saha Ihalama Pratilabha Samagin Commercial Banquet Sthavara Tanpatu Sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13600 අමතන්න
3: මෙන්න ප්‍රශ්නය පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1 පරිභ්‍රමණය 2 භ්‍රමණය
15: කොළිය අතවසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දෙන්න
20: ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
21: යත පොකට් මනි.
20: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
22: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
23: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
24: LB රන් අය තමයි මගේ හයිය.
25: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
26: සියත සතියන්තය.

0: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදමෙන්න අදම ආරන් යන්න. අමතන්න 01144700.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Tahatunai Anuhaya Amatam.
2: Siri Board Samajikan Sandha. Kagil's Wood City within Megawattam. Astra Itri Rupial Tumsia Visai. Kotmale Cheese Wedges Itri Rupialakasia Pahai. Sesta Tefoil Pouch Itri Rupialakasia Anuvai. Diva Fresh Rose and Lime Itri Rupialakasia Pahalavai. Kagil's Wood
3: City. Over Nava Vaparik Himikarukunam. Eat a goalie a piliganima club againima to Asamasama Avastavak. Bindu I have Tavai Ekasia Tistunai Da Anke Amata. ආයුධම් කරන්න Bibba 2026 by NIBM where innovation earns recognition.
4: කොහොමද තරහින්?
5: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි මෙම් මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනි ඉතින් නේද?
1: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් BBB- stable outlook.

මතුභවයේදී හරි එහෙම දේවල් වෙයි. හැබැයි ඉන්නකන් සතුටින් ඉන්න ඕනේ මේ භවයේදී. ආ නැද්ද මං කියන්නේ? එහෙම සතුටින් ඉන්න ආදරෙන් ඉන්න ලව්ලි කපල් එකක් මේ වෙලාවේ සිය තහගෙන නුවරළියේ ඉඳන් ආයෙත් වැලිසර පැත්තට එන ගමන්. Thank you so much. ඔයාගේ මැසේජ් එකට මිතුෂි ගොඩක් ආදරේ දෙන්නටම මං හිතනවා මේ සින්දුව ගැලපෙයි ඔය දෙන්නට. එද්දී මං දන්නවා මට gifts වගේකුත් අරන් එනවා. අර රතු පාට strawberries ටික ඒ ටික මට කාටවත් දෙන්නේ නැහැ. එකක් දෙන්න කටිර බෙදාගෙන කන්න කියලා. හරිද? ඒත් එක්කම ඉන්නවා පිළියන්දලින් අපේ යාළුවෝ ටික අපි වහගෙන මැසේජ් එක දාලා තියෙන නීෂා. Thank you so much. අලුත් පැයදී හම්බෙමු.

0: මෝනිං දැන් වෙලාව උදේ 9යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ වෙත යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: यह था टॉप स्टोरी
1: මාදින්නා ගොඩ සිට රාජගිරිය දක්වා රථ වාහන දහවණය සීමා කරයි. මාදින්නා ගොඩ සිට රාජගිරිය දක්වා අද රාත්‍රියේ රථ වාහන දහවණය සීමා කරන බව පොලිසිය දැනුම් දී තිබෙනවා. ඒ ගොතටුව මාදින්නා ගොඩ සුරම්යාරාම පුරහන විහාරස්ථානයේ පෙරහර අද පසරු 6:30ට වීථි සංචාරය කිරීම හේතුවෙන් පෙරහර 175 බස් මාර්ගය ඔස්සේ බුත්කමූ පාර අබගස් හන්දිය කොටුවේ ගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කිරීමට නියමිතයි. රාජගිරියේ සිට මැදවැලිකඩ පාර මාදින්නා ගොඩ හරහා පෙරහර යලි විහාරස්ථානය වෙත ගමන් කරනු ඇත. එම කාලය තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනු ලැබුවා. දැන් විදෙස් පුවත. ගාසා තීරයේ පිළිකා ඖෂධ අවසන් වීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසුවේ ඊශ්‍රායල් ප්‍රහාර අකණ්ඩව පැවතීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරු තත්ත්වයට පත් ඇති බවයි. ගාසා තීරයේ අලක්සා ප්‍රාණ පරිත්‍යාග රෝහල නිවේදනය කළේ ඊශ්‍රායල් ප්‍රහාරයකින් රසායනාගාර උපකරණ සහ පිළිකා ඖෂධ සියල්ල විනාශ වූ බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: එකට සෙට් වෙන්න plus points add වෙන්න
4: ඉදරුම් ගිනුම
5: සියත සතිහන්තය.

උදේනවයයි විනාඩි 11යි. එන්න මේ පැත්තට විශ්මිත එක්ක වීකෙන්ඩ් එක කෙසිය තහන දෙවනි පැය. ෆ්‍රෙෂ් විදියට හිතන්න. යන අයට යන්න දෙන්න. එන අයට ආදරෙන් වෙල්කම් කරන්න. ජීවිතේ හරිම සුන්දරයි. සුන්දර මිනිස්සු ළඟින් ඉද්දියා. අනිත් අයව අයින් කරලා දාන්න. වීකෙන්ඩ් එක ඔයාගේ කරගන්න.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ සීඩී එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට. ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
9: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, I'm Shenya. Foreign campus ekak igena ganawa kiyanne mage thibba lokuma heene. Ekata mama thoragatte Thailand. Visa documents prashna mukutma nathuwa hita gannawat bæri ikmanata Thailand tawilla mage degree ekak patan ganna mata puluwan una.
0: Jeevithaye vinash karana heenata danma katha karanna. Global University Partners. 0.7111 0.7111 0.7177
11: delivery parak wela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawannat genna gannat pick me flash thiyena oyage business ekat express karanna pick me flash karanna
12: sir neda lb ranna add ekey inne ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
13: ඒත් ලොකු කරලා නේද?
12: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
15: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කාගිල්ස් වුඩ් සිටි.
16: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
20: සියත පොකට් මනි
0: අනුග්‍රහය.
21: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

සිංදුව අහන දෙන්න කලින්ම යන්න ඕනේ WhatsApp එක පැත්තට. අපි වහගෙන ඉඳලා messages එවපු යාළුවෝ ටිකව, ආදරණීය listeners ලා ටිකව එකතු කරගන්න. ඔන්න මං යන්න හදන්නේ චුට්ටක් ලංකාවෙන් එළියට, පෝලන්ඩ් වලට, ක්‍රොටෝසාන් වලට ඔන්න මං ආවා. Thank you so much. හැමදාමත් වගේ අපි වහන් ඉඳලා message එකක් එවනවට ලක්මාල්. ඔයාගේ ගෙවල් වල කට්ටිය ඒ හැමෝවම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඔයාටත් සුබ දවසක් වෙන්න ඕනේ. ඒත් එක්කම පිළියන්දලින් නදී ඉන්නෝ මේ වෙලාවේ අහගෙන, හස්බන්ඩ්, පුතාලා, දුවලා මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්නවා. Thank you ඉතින් වෙනදා වගේ මටත් message එකක් දැම්මට. හොඳයි හොඳයි. ඉතින් විස්තරත් කියන්න මොකද වෙන්නේ, අද මොනාද කරන්නේ, නැත්තම් ඔයත් long weekend කල්ලලා පොඩක් එළියට එහෙම ගිහින් දින්න. සුජිත් ඉන්නවා. හරි, ඔයාට වෙනම සින්දුවක් දෙන්නම්.

කමර්ෂල් බෙල්ට් එකට යන්න කලින් මට හිතුණා තව සින්දුවක් අහන්නම ඕනේ කියලා. උදේ 9යි විනාඩි 31යි. WhatsApp එකේ ඉන්න අපේ සුජිත්, thank you so much හැමදාමත් වගේ අපි වහන් ඉඳලා මැසේජ් එකක් දානවට. සුජිත් කියන මැසේජස් එහෙම දැම්මේ නැති වුණාට මම දන්නවා ඉතිවා කියන්න දෙයක් නැහැනේ. සතිය දවස්වල රෑ 7 ඉඳන් ඔය ආඩර් එක අහනවා. ඉරිදට මෙහෙම වීකෙන්ඩ් සියත අහනවා. සියතත් එක්කම තමයි වැඩ කරන්න කියලා මම හොඳටම දන්නවා. ලස්සනට වැඩ සටහන කරනවලු. Thank you so much. මේ වගේ වැඩ සටහන් කරන්න ඉතින් ඔයාලා හින්දා තමයි. Thank you. එතකොට යන්න හදන්නේ මෙතනින් කළුතරට. දිලු ඉන්නෝ අපි වහගෙන. Thank you so much දිලු. ආගේ මැසේජ් එකට. කවුද මේ මැසේජස් දාලා ඩිලීට් එවරිවන් කරගෙන තියෙන්නේ? පේන විදිහට නම් KTH. මං හරිද? හරිනම් හරි කියන්න ඕනේ. ඔයා රික්වෙස්ට් කරලා තියෙන සින්දුව උත්සාහ කරන්න, try කරන්න. දුන්න නැති වුණොත් තරහ වෙන්න බෑ හැබැයි. හරිද? මං හිතනවා KTH. මේ සින්දුවට නෙමෙයි මම මෙයාව එකතු කරගන්න හිටියේ. හැබැයි වෙලාවත් චුට්ටක් මැනේජ් කරගන්න ඕනේ හින්දා ඇත්ත කතා කරන, සත්‍ය කතා කරන චමුද් අපි වහගෙන යනවා. නැත්නම් අහගෙන ඉන්නවා. Thank you message එකට. ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: Sunfit Premium Inverter Air Conditioner Rupiah 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676 251 3020
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත Roofing Sheet Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premium Roofing Sheet පැටිවිස්තර සඳහා 1396 අමතන්න
2: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවේ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිනාරේ චාප්තාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
4: ස්වර්ණමහල් මේකමෝ ශාකාව මගින් අගස්තු මාස 28-29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක් ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
5: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
6: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
7: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි අපේ මිල රුපියල් 300යි අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි අපේ මිල රුපියල් 340යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
9: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
10: අවන් Stick and take a pay.

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
3: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
4: එක උත්තරේ.
1: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152 අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
2: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත්
2: අත්‍යවශ්‍ය වහන්ඩ සඳහා අසම සම අඩුම මිල කාගිල් ස්පෝට් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදුන අඩු සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: குட் மார்னிங் தன் வெலா உதே தாயாயி
1: வேலாவ ඔබ වෙත ගෙනාවේ
2: තවමත් ඔබේ ටොයෝටා වාහනය ගැනද හිතන්නේ ටොයෝටා ලංකාවේ තින් පැවති විලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න තොග සීමිතයි ඔබේ වාහනය වින් කරවා ගන්න අදම ටොයෝටා ලංකාවේ යන්න නැතිනම් අමතන්න 0112936003

0: ਥੀਏਟਰ ਟੌਪ ਸਟੋਰੀ
1: විසිදෙකටෙරෙහි පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්. ආණ්ඩුව විසින් දෙපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටෙරෙහිව පෙත්සම් ගොනු කිරීමට ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වීමට නියමිතයි. 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලැබුවේ පසුගිය 18 වෙනිදායි. එදින සිට සංශෝධනයට එරෙහිව සහිත සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට දින 14ක කාලයක් හිමි වුණා. යනෝ 22 සංශෝධනය සම්බන්ධයෙන් මෙවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 27ක්. දැන් විදේශ පුවතක්. නේපාලයේ බොඩ්කෝෂි ගඟේ ගංවතුර මට්ටම ඉහළ යැයි බවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. එරට ජාතික ආපදා අවදානම් සහ කළමනාකරණ අධිකාරිය පැසුවේ ගඟපහල දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට මෙවන විට කටයුතු කර ඇති බවයි. පසුගිය 27 සිට සිදු හදිසි ජල ගැලීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 675 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 2400කට අධික පිරිසක් තවමත් අතුරුදන්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
2: එකට සෙට් වෙන්න plus points advent
4: යුත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් ඉදරුම් ගිනුම

උදේ 10යි විනාඩි 8යි. ඇත්තටම ජීවිතයේ හීන කියන දේවල් හරිම ලස්සනයි. එහීනවලට පණ දෙද්දී, එහීනවලට පණ එද්දී, එහීන හැබෑවෙද්දී මිනිස්සු සතුටු වෙන විදිහ මට මෙහෙම වචනෙන් කියන්න බැරි තරම්. මේකනම් මම කියන්නේ අදාළ ගැහණු ළමෙක්ට. එයාට හදවතින්ම මම විශ් කරනවා. ඒත් එක්කම මේ පැය පටන් ගනිද්දී ජගත් මට මැසේජ් එකක් එවලා තියෙනවා මෙන්න මේ විදිහට. ලස්සන හදවතක් තියෙන මුව මඩලින් සිනහ නගන විශ්මි, ආදර කරුණා දයාව හදවත තුල පිරි තියෙන විශ්මි, මිහිරි හඬින් සවන පිනන සඳක් වගේ හරි ලස්සන විශ්මි අම්මේ, රසික කැලක් ඔයා ළඟයි කවදාවත් හැර යන්නේ නෑ විශ්මි. Thank you so much. ඔයාගේ ඔය ලස්සන සිතුවිලි වලට, හිතන දේවල් වලට, ලියන දේවල් වලට. එන්න තව පැයක් තියෙනවා. හිමීට හිමීට අනිත් අයවත් මතක් කරමු. අලුත් විදියට හිතමු.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරකට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට.

0: ස්ටිකෙන් ටික පේ.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-7777.
4: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: Aluminium මනේ
7: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට quality වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
9: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768-233-444. සීත හදවත් දිනු හිතවත්කම.
10: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි, කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි, සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි, දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල් ස්වුඩ්
11: සිටි. ආ, එන්න සර්. මල්ලී, එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
12: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
11: LB රන් අය තමයි මගේ හයිය.
13: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.70133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: nun da su du koti gena e disney
1: danen anna sati dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kochi
1: goda kadare
3: amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
12: රාජ්‍යරිය ගොබ්බයා.
13: ඒයි හතට ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
10: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
1: සියත ටීවී තුලින්.

උදේ 10යි විනාඩි 26යි. ලැස්ති කරන් ඉන්නේ ලස්සන සින්දුවක්. කටියට ගොඩක් දේවල් මතක් වෙන, ගොඩක් දේවල් ලියන්න හිතෙන. ඔළුවේ මවා ගන්න ලස්සන සින්දුවක් නේද? ඔයාටත් ඉන්නවද යාළුවෝ? සූර වීර මාර යාළුවෝ? මටත් ඉන්නව හැම කට්ටියක්. ඒ කට්ටියකින් උඩින්ම ඉන්න කට්ටියකුත් ඉන්නවා. අර මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම දේවල් ටිකක් කිව්වනේ නේද? මං හිතන්නේ යාළුවෝ ටික ඒ වෙලාවේ නිදි. හැබැයි මම හැරලානේ. ඒ හින්දා මම මතක් කරලම තමයි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. ඒ යාළුවන්ගෙන් දෙන්නෙක් මම හිතන විදිහට දෙන්න විතරයි. විතරයක් ඉන්නවද දන්නේ? කොහරි යන ගම. මං දන්නවා කොහෙ ගිහින්ද කොහෙද යන්නේ. චුට්ට චුට්ටක් දන්නවා. හැබැයි ඉතින් කමක් නෑ ඉතින්. සතුටුයි. පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න ඕනේ. ජනී තැන්කියෝ වගේ මැසේජ් එකට. එතකොට අපේ ලොකු අයියා කනිෂ්ක අයියා ඔයවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. එතකොට ෆැමිලි එකේ කට්ටිය. එතකොට අද ආයමත් ඔස්ට්‍රේලියාවට ෆ්ලයි කරන අපේ කුසල් අයියා භක්ති ඔදනත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. අපේ අහිංසක ධනව මතක් කරනවා. Thank you so much. විශ්මිතක ඉන්නවට සියතහන් ඉඳලා මැසේජ් එකක් දැම්මට කට්ටියවම සොඳුරු යාළුවෝ ටික මේ සින්දුව ඔයාලට.

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 240යි. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 350යි. මේ මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා අත්වක අවසන් වනතුරු පමණයි. කුන්දේසි සහිතයි.
3: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් තැඹිලි ගම්මාන 250ක් පිහිටවීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකදුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලිහා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලිහා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
4: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
5: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
4: අම්මට ඒකත් ඇහුණා.
5: පුතා ලෙන්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලෙන්ක් පස් පංගුව විතරමයි.
7: ලොකු කරලා නේද?
8: නැතුව සර්. LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේකබඩුවල ලස්සන
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
12: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
15: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1 පරිභ්‍රමණය 2 භ්‍රමණය.
17: පරිභ්‍රමණය. ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
18: යත පොකට් මනි.
17: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලාකියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය, අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
2: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
5: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
6: Brand new unat registered unat free wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Three wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011 14 700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල් ස්පෝර්ට්ස් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
0: CDB එක රන් ගණතන කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
7: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
7: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
8: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
10: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
8: සියත සතියක්.

අවසරයි අවසරයි. අදට ඔයාලගෙන් මට ගෙදර යන්න අවසරයි. උදේ 10:53. Thank you සුචිතාගේ මැසේජ් එකට. එතකොට මැසේජස් ඩිලීට් කරන KTH ආට thank you. වීකෙන්ඩ් එක හැපනින් කරගන්න. වීකෙන්ඩ් එක ඔයා ආස විදිහට ගත කරන්න. මේ මාසය ඉවර වුණා කියලා හෙටින් ඔයාගේ හීන, ඔයා කරන කියන දේවල් මෙතනින් අතර වෙන්නේ නෑ නේද? ඒ විශ්වාසයෙන් ඉස්සරහටම යන්න ඕනේ සැනසීමෙන්. ගිහින් එන්නම් එහෙනම්. Wish me all the good luck today. Happy weekend.

0: සේ දහගිනින දැන් වෙලාව දැස්සනෙ කොළහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ ටොයට වාහනය ගැනද හිතන්නේ? ටොයට ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම ටොයට ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: था टॉप स्टोरी
1: නව අස්වැසුම ප්‍රතිලාභී ලේඛනය ලබන මාසයේදී 2026 අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය යථාවත් කරන ලද නාම ලේඛනය ලබන මාස මුල් සතියේ ප්‍රදර්ශනය කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ සභාපති නිමල් කොටවල ගෙදර සදහන් කළේ එම නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව දින 10ක කාලයක් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි. ඉදිරිපත් කරනු ලබන අභියාචනා සැලකිල්ලට ගනිමින් ලබන මාස අවසන් සතියේ සිට ගෙවීම් කටයුතු ආරම්භ කරන බවද සභාපතිවරයා සඳහන් කළා. දැන් විදෙස් පුවතක්. නේපාලයේ හදිසි ජල කැලීම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 2400ක්. ගෝලි උණුසුම ඉහළ යාම හේතුවෙන් ග්ලැසියර දිය වී යාම මෙම ගම් වතුරට හේතුවයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත්

හරිම ලස්සන දවසක්. මට එහෙම හිතෙනවා. සමහර දවස් තියෙනවනේ අපිට වෙලාවකට හිතෙනවා අද දවස මේ විදිහට තිබ්බොත් හොඳයි. අද දවස මගේ වැඩ ටික මේ විදිහට වුණොත් හොඳයි. අපි එහෙම හිතන දවස් තියෙනවා. සමහර දවස් තියෙනවා අපි හිතන්නේ නැති දේවල් හිතන්නේ නැති විදිහට වෙන දවස්. හැබැයි ඉතින් කොච්චර ලස්සන දවසක් වුණත් අපි සතුටින් ඉන්න ඕන නේද? දවස ලස්සන කරන්න පුළුවන් එකම කෙනා තමන්ම විතරයි. ඒ නිසා අද දවසේ සතුටින් hina වෙලා ඉන්න කියලා කවුද මේ කියන්නේ? වෙන කවුරුත් නෙවෙයි මාෂි. මාෂි ආවා උදේ 11 වෙනකොට ලස්සන සින්දු ගොඩාක් අරගෙන හවස 4 වෙනකන් ඉන්නනවා කියලා ඔබ දන්න ඕනේ නේද? අද ඉරිදා දවසක කියන්නේ මේ මාසේ අපි දෙන්නා මුණ ගැහෙන අවසාන ඉරිදා දවස නේද? ඔව්, ඊට පස්සේ අලුත් මාසයක් පටන් ගන්නවා බලාපොරොත්තු ගොඩාක් එක්ක. හරි, අපි කතා කරගෙන යමු. හවස 4 වෙනකම් වෙලාව තියෙන ඔබට මැසේජ් එකක් එවලා තියන්න 0711982984 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එකක් ටයිප් කරගෙන යන්නකෝ බලන්න. මාෂි, මට සින්දුවක් ඕනි මාෂි කියලා. මම ඉන්න හවස 4 වෙනකම්.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරකට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදි, අද රස්සේ තියෙන කාලෙදි අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩදන ඉතින් නේද? WhatsApp කරන්න 0718492492 0711327777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත්කම.
8: සර්නේ තෙල්බී රන්න ඇඩ්ඩිකේ ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
9: ඒත් ලොකු කරලා නේද?
8: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
11: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
12: ඊරා ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
11: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
12: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.

0: ನಾನು ನನ್ನ ಸುದ್ದು ಕೊಟ್ಟಿಗೇನ ಏ ಡಿಸ್ನೇ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: Theater Hot and Spicy with Sudhu Kochchi
1: ගොඩක් ආදරේ
3: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම
7: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
9: සියත පොකට් මනි අනුග්‍රහය
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
11: Theater Tele Depair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මාව දැකලා හැංගුණානේ.
13: හැංගුණා මං මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
11: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
14: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල් කසාද බඳගන්න නෑනි.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
15: සියත TV තුලින්.

මං කිව්වනේ මට මැසේජ් එකක් එවන්න. මම සින්දුවක් දෙනවා. එහෙම කිව්වම කවුද ඉතින් මැසේජ් නොකර ඉන්නේ නේද? මේ වෙලාවේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. Hello good morning මාෂි අක්කේ. මම නුවර දෙල්තොට නිශාන්ත. මට සින්දුවක් දෙන්න කියලා තමයි ඔන්න මැසේජ් එකක් එවලා තියෙන්නේ. ලස්සන සින්දුවකට මම ඔන්න එකතු කරගන්න. කෝල් වෙන්න පුළුවන් සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. කෝල් වෙන්න පුළුවන් සින්දුවක් තමයි මේ ඇහෙන්නේ නේද? හරි, මේ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නකොට තවත් කෙනෙක් ඉන්නවා. හයි මාෂි, කොහොමද ඔයාට? හොඳින් ඉන්නව නේද කියලා මට මැසේජ් එක එවලා තියෙන්නේ. සසිඳු, හයි, කොහොමද? ඔයා හොඳින් නේද සසිඳු? ඔයාගේ මැසේජ් එක දැක්කම පේනවා ඔයා කොච්චර දුරට හොඳින්ද කියලා. තව මැසේජ් එකක් මට එන ගමන් තියෙන්නේ. හයි ගුඩ් මෝර්නින් මාෂි, අපිත් ඔයාව අහගෙන වැඩ. වැඩ ටික හොඳට කරගන්න පුළුවන් එහෙනම්. නම ඉක්මනට එවන්න බලන්න. තාම මැසේජ් එක ටයිප් කරන ගමන් ඉන්නේ. කොහොම හරි ඉතින් මාව මේ වෙලාවේ අහගෙන වැඩ කරන ගමන්ලු ඉන්නේ. ඔන්න මාව නැල්ලේ රුක්මාල් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. හයි රුක්මාල්, හොඳින් ඉන්නව නේද? එහෙනම් වැඩ ටික හොඳට කරගන්න ඕන. හරි, මෙන්න මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නකොට දිලංක මාව අහගෙන ඉන්නවා ගාල්ලේ ඉඳලා. බස් එකේ යන ගමන් තමයි මාව සද්දෙට අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. බස් එකේ ඉන්න හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එහෙනම් මේ ඇහෙන සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නා

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණි ගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩල.
12: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
17: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට
18: real mapatte experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුවන majestica ලංකා tiles.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
4: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115 880 400. Ello LC Run Sali Runway සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන තැන.
5: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
0: මම මගේ මුළු business එකටම SLIC Business Club රක්ෂණයක් දැම්මා.
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
13: ගංගාතරට සුවසිරුමෙට දැන් මම බය නැහැ.
10: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
7: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
6: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
7: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
6: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
9: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ. දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්.
18: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
19: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
11: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
15: දොරකුළු වැරෙන මතක සේප්පු.
13: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
15: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
15: රැයක් පුරා විඳින පැයක්
16: රැදායයි ගීතායයි
15: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට
20: එකක් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බොරුනම් ගිබ් එක ගන්න. මොකද යාලත් තාසයි දෙක දෙක ලැබෙනවනම් ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
21: සින්දු සියත අනුග්‍රහය.
22: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
21: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
23: ස්වර්ණ මහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන් ඉදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපළෙහි පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
24: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
23: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමි මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
25: යත පොකට් මනි.
23: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අම තන්න 0 6 2 5 1 30 20.
2: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0 7 4 5 5 11.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ 9 වසරයි 0 7 14 151 151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
3: ප්‍රශ්න 4 රුපියල් 5000.
4: සියත පොකට් මනී.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 011 1 1 4 7 100.
7: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.

කාලයක් තිබ්බා මගේ ප්ලේලිස්ට් එක උඩම තිබ්බේ මෙන්න මේ සින්දුව. දන්නව නේද සින්දුව මොකද්ද කියලා? රහල් අල්විස්ගේ හීනයක් ප්‍රේමයක්. ඇත්තටම ආදරය කියන්නේ හීනයක්ද ප්‍රේමයක්ද? හිතාගන්න බෑ නේද? හරි, බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. හයි මාෂි, සින්දුවක් දෙනව නේද? අනිවාර්යෙන්ම දෙනවා. කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ? මැසේජ් එක එවපු කෙනා ඉදින් නම එවලා නැහනේ. ඕකනේ කරන්න බැරි. හරි, නම ඉක්මනට එවන්න. නම මං හිතන්නේ ඩී අකුරෙන් තමයි නම පටන් ගන්නෙ. නම ඉක්මනට එවන්න කියලා ඔන්න මම මතක් කරනවා. ඒ වගේම චින්තක හායි කියලා තියෙනවා. හායි චින්තක, ඔබ ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට. ලක්මාල් සුනෙත් ඔන්න පෝලන්ති ඉඳලමට මැසේජ් එකක් එවලා තියෙනවා. එහෙනම් ලක්මාල් මේ සින්දුවට එකතු කරගන්න, දිගටම අහගෙන ඉන්න.

මට තව මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මැසේජ් එක දැක්කම නම් ඉතින් මට බලන්න නැතු ඉන්න බෑ. කවුද මැසේජ් එක එවලා තියෙන්නේ? මං නදි, හස්බන්ඩ් දුමින්ද, පුතා ලකිඳු, ධෝනි මහේෂා, ඔයාවත් ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහම කියලා තියෙනවා. එහෙනම් මේ ඇහෙන සින්දුවට ගිහිල්ලා අපි නිවුස් බ්‍රේක් එකටත් යන්. දිගටම ඉන්න සද්දෙටම අහගෙන

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සේවක බැටුප් වැඩි කරන්නයි රජයට යෝජනා. කුකුල මස්සා බිත්තරහිංගයක් ඇතිවීමේ අවතානමක්. 22 එරෙහි පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්. ජලය නොමැතිවීමෙන් උතුරු නැගෙනහිර ගොවීන්ට පීඩා. නේපාල ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 734ක් දක්වා ඉහළට.
0: දේශීය සියත. Local news on Sieta. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
2: ඩුබහිති අත්අඩංගුවටගත් මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සාරංග ප්‍රදීප්වත් වැල්ලේ සාරංග ඉදිරි සති දෙක තුල දිවිනට රැගෙනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. ඩුබහිදී එරට ආරක්ෂකාංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් ලබා දුන් තොරතුරු අනුවයි. ඝාතන සිද්ධියක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැල්ලේ සුරංගට චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 6000ක දේපළ මේ වන විට තහනම් කර ඇති බවයි නීති විරෝධී ඉවත්කම් විමර්ශන කොට්ටාශය සඳහන් කළේ. විමර්ශන 113කට අදාළව එම දේපළ තහනම් කරු ලැබුවා. ඉන් රුපියල් මිලියන 5423ක දේපළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 102 දෙනෙකුට අයත් බවද පොලිසිය සඳහන් කළා. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය සඳහා ආණ්ඩු උපරිම පියවර ගනිමින් සිටින බවයි. සංවිධානාත්මක අපරාධකරුවන් දිවිනෙට රැගෙනීම එහි එක් අදියරක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
3: දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ තියෙන ව්‍යෂණයන් කෙටි කාලෙකින් අවසන් කරන්න හැකියාවක් නැහැ. මේවා වර්ධන වුණේ දේශපාලන ආශිර්වාදය සහිතව. ඉතින් ඒවා කාලයක් යනකොට ශක්තිමත් වෙනවා. ඒකට සංවිධානාත්මක අපරාධ සම්බන්ධයි. ඒක දේශීයවත් විදේශීයවත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් මේ රටේ ගිනීම වගේම ගම්මට්ටමේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා.
2: මෙම මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනය සිදුවීමට නියමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා පවසනවා. ඒ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර සඳහන් කළේ සංශෝධනය වන මිල ගණන් මේ දක්වා තීරණය කර නොමැති බවයි. හෙට රැස්වන සංස්ථාවේ මිල කමිටු විසින් එම තීරණය ගැනීමට නියමිතයි. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පාලනය වන ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි 29ක් දිගුකාලීන බදුපදන මත ආයෝජකයන්ට ලබා දීමට තීරණය කරනු ලැබුවා.

0: යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ ව්‍යුහාත්මක ගැලපුම් අවම කරලා ආර්ථිකයක් ඉහළට ගන්නත් නම් ඉහළ ආර්ථික වර්ධනයක් කරා අපි ගමන් කරන්නට අවශ්‍ය වෙනවා. දැන් අපි 5%ක පවතින ආර්ථික වර්ධනය 8-10 වගේ මට්ටමක් කරා ගෙන යාම ඵලදායීතාවයේ ඉහළ නැන්වීම තුළින් සිදුවන්නේ නම් ඒ තුළ වැටුප් වැඩි කිරීමේ හැකියාව රජයට තියෙනවා. රජය පියවර ගන්නට ඕනේ ඵලදායීතාවයේ ඉහළ නම්වල ඒ අනුව ක්‍රමක්‍රමයෙන් වැටුප් වැඩි මට්ටමකට ගෙන ඒම සඳහා ක්‍රියා කිරීම.
1: පාම්පිටි මිලයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17කින් වැඩි කිරීමට අදාළ සමාගම් පියවර කඩු ලැබුවා. ඒ සමග පාම්පිටි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය බෙලද වැඩි කරන බවයි ආපනශාලා හිමියන්ගේ සංගමේ සඳහන් කළේ. ආණ්ඩුව දිනෙන් දින භාණ්ඩ මිල වැඩි කිරීම හමුවේ තමන් දෙටි අසීරුතාවයට පත් ඇති බවට පාරිභෝගික ජනතාව චෝදනා කළා.
2: දැන් ඔකට ගමේ කියන කතාවක් අලි මදිවට හරක් කියන. නුවරඑළිය බන් දැක්ක ගිහිල්ලා මොකක්ද එකක් විවුර්ත කරා. මේ පෙතිවල මිනිස්සු තමයි පිටියාස් නිස්පාදන ගොඩක් කන්නේ. ඉතින් මේ මිනිස්සුගේ ඔළුව අත ගාලා මෙහෙට ඇවිල්ලා ටොක් යනවා. අහන්නේ ආණ්ඩුවක් මොකටද බඩු මිල ඉහෙල පහල යනවා කියලා. අපි අහන්නේ ඉතින් ආණ්ඩුව තියනවද කියලා තමයි මේ වෙලාව.
3: අපි වතු කර කංකටි ඔක්කොම කන්නේ පිටිනේ. උදේට රොටි නැත්නම් වැට් යන්න බෑ. අපි ආණ්ඩුව හොඳයි හොඳයි කී කර තමයි ගියේ. දැන් යනකොට ආණ්ඩුව එක එක එක එක
1: මේ අතර වෙළඳ හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සඳහන් කළේ ආනයනික භාණ්ඩ මිල ඉහළයාම හමුවේ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව උපරිම පියවර ගන්නා බවයි.
4: මේ ලෝකෙට බලපාලා තියෙන යුදමේ තත්ත්වයේ ඇතුලේ වහන්න ප්‍රවාහනයේ සහ රක්ෂණ ගාස්තු කියන එක හරහා විශේෂ මිලක් වැඩි වෙලා නැත්නම් ගාස්තුවක් වැඩි වීම විසින් ඇතිවිච තත්ත්වයක් තියෙනවා. ඒව මේ ආනයනිකරණ භාණ්ඩ වලට මේ එකතු වෙනවා. රජයක් හැටියට මහජනතාවට වෙන පීඩාව අවම කිරීම වෙනුවෙන් සැලකිය යුතු මැදිහත් වීමක් කරනවා.
1: උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර හිඟයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකින්ගේ සංගමය පවසනවා. ඒ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බඩිරිඟු හිඟයට නිසි විසඳුමක් රජය විසින් ලබා නොදීම හමුවේ කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය අඩාල වී ඇති බවයි.
5: ඉන්දියාවත් මේ වෙනකොට බඩිරිඟු හිඟයක් ඇති වෙලා තනවා. උනුත් මං හිතන්නේ අපනනේ නවත්තාවි. පාකිස්තානෙත් අපනනේ නැවතුව පිට බඩිරිඟු ආනයනය කරන්න අවස්ථාවක් නැති වෙනවා. එතකොට අපිට අමුද්‍රව්‍යයක් වශයෙන් කිසිම අමුද්‍රව්‍යයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද හාල් උනත් තව මාස දෙකක විතර අපේ ආහාර සුරක්ෂතාවය නිසා නැවතත් සත්ව ආහාර වලට යොදා ගැනීම තහනම් කරන්න පුළුවන්. ඉතින් අපේ කර්මාන්ත කරුණන් අසරණ වෙලා තියෙනවා මේ අවස්ථාවේ. අපි මේ ස්වයං පෝෂිත කර්මාන්තයක් රජයේ විශාල වශයෙන් බදු ගෙවන කර්මාන්තයක්. ඒ නිසා කුකුල් මස් සහ කුබිස්තර කර්මාන්තය රැක ගැනීම සඳහා මේ අවස්ථාවේ රජයෙන් ඉල්ලා සිටිනවා මේ බඩේරිඟු යම් ප්‍රමාණයක් ආනයනය කරන්න දෙන්න, මේ ගොවිපල අඛණ්ඩව පවත්වාගෙන යන්න. එහෙම නැතුනොත් උත්සවයේ සමයේ නොවැම්බර් දෙසැම්බර් වලට බිත්තර සහ කුකුල් මස් හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මිල උච්චාවචනය වීම ආරිබෝකයන් දෙරි අසුරතාවයත් පත් වෙන්න පුළුවන්. ඉතින් රජයේ මේකට මැදිහත් වෙනවා නම් අපේ කර්මාන්ත කරුවන් ඒ නිෂ්පාදන අඛණ්ඩව හිඟයකින් තුර පවත්වාගෙන යාවි.
1: මේ දිනවල මත්ස්‍ය අස්වැන්න ඉහළ මට්ටමක පැවතුනද පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් පවතින බව පෑලියගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකින්ගේ සංගම ලේකම් ජයන්ත කුරේ ප්‍රකාශ කළා.
6: මාළු අස්වැන්න ක්‍රමක්‍රමයෙන් අපි ඊට සඳහන් කළ පරිදිම විශාල වශයෙන් එමින් පවතිනවා. නමුත් දීර්ඝ නිවාඩුවක් තියෙන නිසා අපේ ව්‍යාපාර මධ්‍යස්ථානයේට පාරිභෝගික පැමිණීම 50%කින් අඩු වෙලා තියෙනවා. 2018-2019 ගණන් වලට ගියලා ඉන්නෝ එහෙම රුපියල් 150යි 700යි බල රුපියල් 600යි 650යි ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අපි මේක ප්‍රථමයෙන් කතා කරමු පරිදිම මේ මාස 3 අපේ පාරිභෝගිකයන් අපේ මධ්‍යස්ථානයෙන් හොඳ මාල් අඩුවට ගන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්.
1: උතුරු සහ නැගෙනහිර පළාත්වල ගොවීන් ජලය නොමැතිව දැඩි පීඩාවට පත්ව තිබෙනවා. සිය ගොවිතැන් කටයුතු සිදුකර ගැනීමට නොහැකි බව මේ වන විට පීඩාවට පත් ඇති බවයි ඔවුන් පැවසුවේ.
7: මේ වගේ තත්ත්ව දිගටම තිබ්බත් අපිට ජීවත් වෙන්නත් බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම සත්වයනුත් මිනිස්සුයනුත් වතුර ටිකක් බෙදා හරින්න හරි ක්‍රියාමාර්ගයක් ගන්න නම් හොඳයි කියලා මම කියනවා.
8: මෙතර නියගයක් ඇවිල්ලා මෙච්චර අලහබාණියක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැනට ලිඳේ වතුර බොහොම සුවල්පයි තියෙන්නේ. මේකට 110කට වැඩි ආසන්න ගණනක් යට කරලා තියෙන්නේ. අගාවට මේ තරම් බලපෑමක් වෙන විදිහට ලිඳක් අඩු වුණේ නැහැ. අරල් හම් වෙලා තියෙන්නේ.
1: බියලි කාලකුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ දිස්ත්‍රික් අහතක පවුල් 26,457කට අයත් පුද්ගලයන් 84,545 දෙනෙකු බියලි කාලකුණේ හේතුවෙන් පීඩාවට පත් ඇති බවයි. පවතින බියලි කාලකුණ තත්ත්වයේ හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත් ඇති බවයි ගොවීන් පැවසුවේ. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වීමට නියමිතයි. 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 18 වනදායි. එදින සිට සංශෝධනයට එරෙහිව සහ ඊට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨ

0: අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට දින 14ක කාලයක් හිමි වුණා. එම පෙත්සම් විභාග කර ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් දින 3ත් 21ත් අතර කාලය තුල සිය මතය කථානායකවරයා වෙත දැනුම් දිය යුතු බවයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කළේ.
1: මේ සම්බන්ධව කිසිම සාකච්ඡාවක් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ තුල විවාද කරන්න බෑ. මොකද ඒක දැනට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඉතින් ද ඊළඟට වෙන කාර්යය තමයි මෙන්න මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණය දින 3ත් දින 21ක් අතර කාලය තුල ගරු කථානායකවරයාට ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අර්ථ නිරූපණය කළා. ඒගොල්ලෝ ඒ තීරණය දැනුම් දෙනවා. ඊට පස්සේ ගරු කථානායකතුමා විසින් ඒ කියන ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් ලබා දුන්න තීරණය මූලික වශයෙන් සඳහන් කරනවා. එතකොට එතනදී කථානායකතුමා විසින් කියන පරිදි මෙය නොපැමිණි මන්ත්‍රීවරුන්ද සමගම 3/2 ඡන්දයකින් සම්මත කරනවාද? එහෙමත් නැත්නම් ජනමත විචාරණයකට යොමු කරනවාද? එතකොට මේ කෙටුම්පතේ තියෙන එක්තරා වගන්තියක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒක 3/2 අමතරව එයට ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා කියන්න පුළුවන්.
0: 22 සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ ගුණකර ඇති පෙත්සම් සංඛ්‍යා 27ක්. සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැන්වීමට යෝජිතයි. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වා ඉහළ නැන්වීමටද 22 ආණ්ඩුක්‍රම විවස්සා සංශෝධනය යෝජනා කර තිබෙනවා. අග විනිසුරුවරයෙකුගේ විශ්‍රාම දිනේ අවුරුදු 67 සම්පූර්ණ වන දිනේ හෝ ධූරයට පත්වන දින සිට වසර 6ක් සම්පූර්ණ වන දිනේ යන දෙකෙන් කලින් එළඹෙන දිනේ ලෙස සැලකීමටද සංශෝධනය මගින් යෝජිතයි. ආණ්ඩුව ජනතාව මුලා කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ.
2: දැන් බොරු කියලා ආපු ආණ්ඩුව මේක නම් මාර බොරුවක්. දැන්ට මේ රටේ ලක්ෂ ගානක වරඬු තියෙනවා. දැන් මේ විනිසුරුවරන්ගේ අවුරුද්දක් වැඩි කරගෙන මේ නඩුට කිවර වෙනවා. මේක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඔය කරන්නේ වෙන චේතනාවක් තියා. එළියට දාන්නේ වෙන එකක්. හොරහරක්ගෙන ලොරි තීන් ඉස්සරහා බෝඩ් එකේ බුදු සරණයි දේව පිහිටයි. අරලා බැලුවට පස්සේ මලකෙලියයි හොරහරක්. ඒ වගේ තමයි ආණ්ඩුව මේ ගේම් එක ගහන්න දැන්.
0: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මතුර විතානගේ
3: හර්ෂණ නායකකාර අධිකරණ ඇමතිතුමා මේ මාධ්‍යයට කියන මේ මාධ්‍ය චැනල් ටික එයාට දිරවන්නේ නැහැ කියලා. හැබැයි ඡන්දෙට කලින් තුන් වේල මේ චැනල් ඉස්සරහා හිටියා. එතකොට මාධ්‍ය හොඳට දිරේකෝ මේ චැනල් හොඳටම දිරෙව්වා. කන්න දුන්න අත හපා කරන තත්ත්වෙට පත් වෙලා ආණ්ඩුවට චැනල් දිරවන්නේ නැහැ වගේ තමයි දැන් අන්තිමේදී ජනතාවට ආණ්ඩුව දිරවන්නේ නැති තැනට පත් වෙලා තියෙනවා.
0: ඉහළ මට්ටමේ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග විපක්ෂය කලබල වී සිටින බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
4: ඉහළ මට්ටමේ පාතාල නායකයෝ ජාවාරංකාරයෝ එකිනෙක අරගෙන රටට ඒවා ගේනල්ලා විමර්ශන කරනකොට සම්බන්ධ ජාල නිරතුරුව වෙනවා. සමහර පොලිසිය කට්ටියත් එක්ක, බන්ධනාගාර කට්ටියත් එක්ක, දේශපාලනඥයොත් එක්ක, ප්‍රසිද්ධ චරිතත් එක්ක ඉතිමුණු සම්බන්ධක නිරතුරුව වෙනවා. ඒවට අනුව පරීක්ෂණ සිදු වෙනවා. ඒ ගේනල් ලොක්කොනික ආලාන්න වෙනම වැලිසර විශේෂිත බන්ධනාගාරත් හදලා තියෙනවා. හැබැයි අර බලයේ ගිලිහෙච්ච කණ්ඩායම ඒගොල්ලන්ට මේව දිනවන්නේ
0: නේපාලේ හදිසි ජල ගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 734ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 2400ක්. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ග්ලැසියර දියවී යාම මෙම ගං වතුරට හේතුවයි. විද්‍යාඥයින් පැවසුවේ ගෙල් ග්ලැසියර දියවීම හා බිඳ වැටීම පමණක් නොව ග්ලැසියර විල් වේගෙන් පිරී යාම මෙවන විට ආරම්භ වී ඇති බවයි. මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වීමට ඉන්දිය කණ්ඩායමක් නේපාලයේ වෙත ලඟා වී තිබෙනවා. ඒ නේපාල රජය කළ ඉල්ලීමකට අනුවයි. ඉන්දිය කණ්ඩායමට වෛද්‍ය කාර්ය මණ්ඩල සහ විශේෂඥයන් පිරිසක්ද ඇතුළත්. ඉන්දිය තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කළේ මෙම කණ්ඩායම ගං වතුරෙන් දැඩි ලෙස හානියට පත් ප්‍රදේශවල මුදවා ගැනීමේ කටයුතු සඳහා සහාය වන බවයි. මෙම ස්වභාවික ව්‍යසනයෙන් ජනාවාස මාර්ග පාලම් මෙන්ම ජලවිදුලි යටිතල පහසුකම් රැසකටද දැඩි හානි සිදු වුණා. මේ අතර නේපාලයේ බොට්කෝෂි ගඟේ ගං වතුර මට්ටම ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්ද උන් සිදු කර තිබෙනවා. එරට ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය පැවසුවේ ගඟ පහළ දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටද මේ වන විට කටයුතු සිදු කර ඇති බවයි. ඔන්ටාරියෝ විල නිරන්තරයෙන් ඔන්ටාරියෝ විල ලෙස පමණක් නම් කරන බව කැනඩාව පවසනවා. ඒ ප්‍රදර්ශනය කරමින් කැනඩාවේ වෙරළ තීරයේ විශාල පුවරුවක් සවිකර ඇත්තේ ඔන්ටාරියෝ අග්‍රාමාත්‍ය ඩක්ෆෝඩ් විසින්. ඔන්ටාරියෝ විලේ නම ලේක් අමරිකා ලෙස වෙනස් කිරීමේ විධායක නියෝගයකට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරනු ලැබුවා. ඒ කැනඩාව සහ අමරිකාව අතර උත්සන්න වූ මතභේදකාරී තත්ත්වය හමුවේ. අමරිකාව සහ දීපාර්ශික වෙළඳ සාකච්ඡා වලින් කැනඩාව ඉවත්වීමත් සමග දෙපාර්ශ්ව අතර අර්බුදකාරී තත්ත්වයක් හටගැරුණා. අවසන් මොහොතේ පිළිගත නොහැකි කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් කැනඩාව වෙළඳ සාකච්ඡා ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ පදනම් කරගනිමින් කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරුබදු පැනවීමටයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ. ඊට ප්‍රතිචාර දක්වමින් කැනඩා ග්‍රාමාත්‍ය මාක් කානි ප්‍රකාශ කළේ ලබන මාසයේ සිට ඩොලරයට ඩොලර ලෙස ප්‍රතිතීරුබදු පනවන බවයි. යලි සිරස්තල සේවක බැටුක් වැඩි කරන්නයි රජයට යෝජනා. කුකුළු මස් සහ බිත්තර හිඟයක් ඇතිවීමේ අවධානමක්. 22ට එරෙහි පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්. ජලය නොමැතිවීමෙන් උතුරු නැගෙනහිර ගොවීන්ට පීඩා. නේපාල ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 734ක් දක්වා ඉහළට. සියද දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියද මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෙපුවත් සමගින්.
5: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: Bollywood actress Priyanka Chopra එක Orlando Bloom main character එක කරන්න හිටපු survival thriller movie එකක් තමයි Reset කියන්නේ.
2: හැබැයි shooting පටන් ගන්න දවස් කිහිපයක් තියෙද්දි Orlando මේ project එකෙන් අයින් වෙලා තියෙනවා.
1: එයා මේ film එකේ actor කෙනෙක් විතරක් නෙවෙයි producer කෙනෙක් විදිහටත් film එකට සම්බන්ධ වෙලා හිටියා.
2: ඒ නිසා මේ unexpected decision එක film එකේ production එකට ලොකු බලපෑමක් වෙලා තියෙනවා.
1: හැබැයි Orlando film එකෙන් අයින් වෙන්න හේතුව මොකද්ද කියලා තවම officially කියලා නැහැ.
2: දැන් shooting පටන් ගන්න එකත් එක්කම film crew එකේ ලොකුම වැඩේ වෙලා තියෙන්නේ ලැන්ඩර් වෙනුවට අලුත් ලීඩ් ඇක්ටර් කෙනෙක් හොයන එක.
1: ඒ වගේම ප්‍රියංකට තමන්ගේ අලුත් කෝස්ටා තෝරගද්දි අදහසක් දෙන්න chance එකක් තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ.
0: Talk of the Town.

0: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
1: මොකෝ මේ තරහ?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
3: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 070133000 අංකය අමතා අයදුම් කර BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: Cargill's Food City සතියන්ති අඩුම මිල පෙරලිය. බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 300යි. අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොර වෙනස් විය හැකි. මෙම දීමනා බලංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය 2. භ්‍රමණය.
9: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ට්‍රිනිෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සියත හන්න.
11: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
13: මන්නම් හිතන්නේ නැහැ.
11: දකින හිින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
14: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
15: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
9: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
11: සියත සතියන්තය.

සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවහිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.

0: ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල් ස්පෝර්ට්ස් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: Brand new unath registered dunath three wheel ekak gannawa nam asset line finance tamai liyakiya bili avamai warika pahasui three wheel potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 amathanna wasara 23 ka nobindunu vishwasaya
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 64 අපිට WhatsApp කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

මං කෝ කියලද බැලුවේ. නිවස් බ්‍රේක් එකට ගියානේ. ඉතින් ඒ නිසා මට එක පාරම කතා කරන්න බැරි වුණා. හැබැයි මට මැසේජස් ගොඩාක් ඇවිල්ලා තිබ්බා මාෂි ඔයා කෝ. ඔන්න ඔහොම තමයි මට මැසේජස් ඇවිල්ලා තිබ්බේ. බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. මාෂි මටත් දෙන්නකු ලස්සන සින්දුවක් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හැබැයි ඉතින් මේ මැසේජ් එක එවපු කෙනා නමක් නැහැ කියලා ඔන්න මට එවලා තියෙනවා. මං ඇහුවා ඔයාගේ නම මොකක්ද? නම මොකක්ද කියලා කියන්නේ මට දාලා තිනා මට නමක් නැහැ කියලා. හාකු කමක් නැහැ ඉතින් මං ඔයාට නමක් දාන්නද? මොකද්ද ඔයාට හොඳ නම? මං හිතන විදිහට ඔයාගේ නම පටන් ගන්න D අකුරෙන්. එහෙම නේද? හරි, කල්පනා කළ බලමුකවට මොන වගේ නමක්ද දාන්නේ කියලා. ඊට පස්සේ සුබ දවසක් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා ලක්මාල් සුනෙත්. පෝලන්තේ ඉඳලා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. එතකොට මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. මැසේජ් එක එවලා තියෙන්නේ සම්පත් නේද? ඔව් සම්පත්. සම්පත් තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ. සින්දුවක් ඕනි මාෂි කියලා තියෙනවා. අනිවාර්යෙන්ම දෙන්න. මේ තමයි ඔයාට දෙන සින්දුව සම්පත්. හොඳයි නේද? එහෙනම් අහමු සින්දුව. දිකටම ඉන්න අහගෙන මැසේජ් එකක් එවන්න 0711 982 98 4ට.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ ටොයෝටා වාහනය ගැනද හිතන්නේ? ටොයෝටා ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම ටොයෝටා ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: කතා ටොප් ස්ටෝරි
1: බ්‍රාගමින් ගිනියවියක් සොයාගනී. රාගම බටු අත්ත මාර්ගයේ වල්පොල ප්‍රදේශයේ සංගවා තිබූ ගිනියවියක් සොයාගෙන තිබෙනවා. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී ටීපනසේ වර්ගයේ ස්වංක්‍රීය ගිනියවි සඳහා භාවිත කරන උණ්ඩයේදී හැකි ආකාරයෙන් මෙම ගිනියවිය සකස් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් පරිදි ඝාතනයක් සඳහා භාවිත කිරීම අරමුණින් ගිනියවිය සංගව ඇති බවට පොලිසිය සැකපල කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2027 ICC ශූරංගයේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ පිළිනොගැනීම හේතුවෙන් ශම්පි සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගිය ක්‍රිකට් පරිපාලනයේ විසින් මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගෙන තිබුණා. ක්‍රිකට් පරිපාලනයේට දේශපාලන මැදිහත්වීම් පදනම් කරගනිමින් සත්කාරකත්වය ඉවත් කිරීමට තීරණය කළ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ. තරගාවලිය ඉදිරියේදී වෙනත් රටක සත්කාරකත්වයෙන් පැවැත්වෙනු ඇත.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ සීඩ් එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බල ව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
10: දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
9: කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: ගන්නවා ලයිසන් එක.
13: දැන් හරිනේ අමාරු.
11: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
11: හැබැයි
9: කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
11: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
11: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්?
9: 13.19 කෝල් එකක් ගන්නකෝ.
11: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් වැඩ නීති නේද?
14: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
15: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
16: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: advance ticket ටික pay.
17: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.71 133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
18: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
19: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
18: LB රන් අය තමයි මගේ හයිය.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.

කාටද මේ සින්දුව ඕන? ඕන කෙනෙක් ගන්න. එහෙම බෑ. මේ වෙලාවේ මාව අහගෙන උයන කෙනෙක් ඉන්නා. එයාට තමයි මම මේ සින්දුව ස්පෙෂලි දෙන්න හදන්නේ. මම මේ වෙලාවේ ඔයාව අහන ගමන් කෑම හදනවා. ගෙදර නෙවෙයිලු ඇනෙක්ස් එකේලු ඉන්නේ. ඉතින් මේ වෙලාවේ මාව සද්දෙට අහගෙන ඉන්නේ නම චතු. චතු තමයි මේ වෙලාවේ මාව අහගෙන කෑම හදන්නේ. මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. චතු මේ වෙලාවේ හදන්නේ රසම රස අලකරියක් නේද චතු? මම දැක්ක ලස්සනට අල ටික කපලා ඒ කුඩින් අවශ්‍ය කරන දේවල් ටික දාලා ඔන්න ඔය විදිහට මට ෆොටෝ එකක් එවලා තියෙනවා. චතු රසට කෑම එක හදන්න ඕන. මම ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම මේ වෙලාවේ සියත අහගෙන ඉන්නවා කියලා තුෂාර කොරියාවල ඉඳලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. හයි තුෂාර, කොහමද? ඔයා හොඳින් ඉන්නව නේද? ඔයාවත් මම මේ සින්දුවට ගොඩක් ආදරෙන් මතක් කරනකොට තවත් කෙනෙක් ඔන්නමට හයි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ මැසේජස් බලන්න ඈනේ. කොයි ඉතින් ඔයාගේ නම? කුමුදු. කුමුදු ඔටෝ කියලා තමයි මේ වට්ස්ඇප් එකේ නම දාලා තියෙන්නේ. ඔන්න මම ඔයාගේ මැසේජ් එක මතක් කරා. කුමුදු, ඔයාගේ ගෙදර තියෙන්නේ කොහෙද? එතකොට ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද? ඔන්න ඔය ටිකත් මැසේජ් කරලා තිබ්බනම් මට ඒ ටිකත් මතක් කරන්න තිබ්බා. එහෙනම් අපි සින්දු අහමු. දිගටම අහගෙන ඉන්න.

0: ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක ලයිට් වාටර් ෆෝන් බිලට සහනය මෙන්න
1: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7383 388 CDB රන්නය රත්තරන්ය දෙන ඉස්තරම්ම තැන
2: හිනාවෙන්න මෙන්න වෙලාව
3: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා
4: ඕකේ
3: රෙස්ට්
4: රෙස්ටින්
3: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ
5: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක 7FM බ්‍රෙක්ෆාස්ට් ඩ්‍රයිව්
6: අනුග්‍රහය පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම බිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තැගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
12: 1500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114 700 678
14: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්තපත
15: real mapat experience එකකට නල්වත්තපත
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
17: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
19: Run පවුමකට ඉහළ අප්‍රිකාරමත්. අමතර 0115 880 400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
20: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
21: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
22: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
23: ගන්නතරට සුලසුලුමෙට දැන් මම බය නැහැ
24: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
25: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
26: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා
25: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
26: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
27: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
28: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
29: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
30: Avans එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
29: Avans ticket ටික pay
28: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bank වේ ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
31: දොරකුළු ඇරෙන මතක සේප්පු
32: මිනිස්සු හරීම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා
31: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
33: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්න එක මට ණය ගෙවන්න බෑ කියලා
34: තොරුමා ඉන්න
31: රැයක් පුරා විඳින පැයක්
0: රැදායයි
31: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සිත අහන්න
1: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
2: එක උත්තරේ.
3: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමි මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
0: Yeah, pocket money.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
31: සිය තහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
2: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම aran යන්න. අමතන වින්වයි 114700.
6: business වලට truck හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම truck එකක් leasing book කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න pick me truck.
7: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
9: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරුනම් ගෙබ් එක ගන්න. මොකද යාළුවත් ආසයි 2 ලැබෙනවා නම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවෙ නැතත් සතිය දවස්වල උදේ 10ට 100 තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
4: සින්දු 100ට අනුග්‍රහය.
10: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිල්ලාරේ මුචාතරේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
11: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
2: ස්වර්ණමහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
12: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
13: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
12: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
13: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
12: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
13: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
7: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
14: ඔය ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
13: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
15: රාජ්‍යරේ ගොබ්බයා.
16: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
17: නිලබල කරේති ඔලමුල පුරේ.
13: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
2: සියත TV තුලින්.

0: දැන් වෙලාව දවල් දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ ටොයට වාහනය ගැනද හිතන්නේ? ටොයට ලංකාවේ තින් පැවති විලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම ටොයට ලංකාවට යන්න. නැතිනම් අමතන්න. 0112936.03.
2: Theater Top Story.
0: ශබ්ද විකාශන යන්ත්‍ර පිළිබඳ තනම් දීමක්. ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිතය සම්බන්ධයෙන් නීතියට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාව වෙත දැනුම් දී සිටිනවා. පොලිසිය සඳහන් කළේ මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධා වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීමෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද සෞඛ්‍ය සහ මානසික ගැටලු ඇතිවන බවයි. මහජනතාවට හෝ අවට පදිංචිකරුවන්ට අපහසුතාවක් හෝ යම් පීඩාවක් ඇතිවන විටදී ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 260 වන වගන්තියටදී මහජන පීඩාවක් ලෙස සලකා නීතියට අනුකූලව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතිනවා. රාත්‍රී 10 සිට පසු දින පෙරවරු 6 දක්වා කාලය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා නොදෙන අතර ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලා නීතියට අනුකූලව අවසර ලබා දිය හැකි. අදාළ බලපත්‍ර නිකුත් කර ඇති අවස්ථාවලදී බලපත්‍රයේ සඳහන් දිනය, වේලාව සහ අනිකුත් සියලුම කොන්දේසිවලට දැඩිවානුගත විය යුතු වනවා. අදාළ පොලිස් අවසර ලබාගෙන ඇති අවස්ථාවක අවසර පත්‍රයේ සඳහන් කොන්දේසිවලට යටත්ව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතුයි. පොලිස් අවසර ලබාගෙන ඇති අවස්ථාවක සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10 දක්වාද, සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 1 දක්වාද, ඉරිදා අලුයම 12:30 දක්වාද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කර

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහර වෙලාවට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහර වෙලාවට මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
7: Global University Partners. කතා කරන්න 0718 492 492, 0718 132 77.
8: කතරංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව
9: බෝඩිමේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
10: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
8: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික පේ.
3: අපි විශ්වසනීය ගමනකට චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.

0: වෙනුවට ඔබ ළඟ
1: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. අදම ඔබේ test drive එක වෙන් කරවා ගන්න. අමතන්න 01178886666.
2: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
6: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් දෙන්නවද?
11: මොකද මේ වගේ කියන්නේ?
9: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
6: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

ප්‍රේමේ මන්දහාසිනී මන් නේද? ලස්සනයි නේද මේ සින්දුව? කරුණාරත්න දියුලගනේ මහත්මයාගේ ලස්සන සින්දුවක් තමයි මේ ඇහෙන සින්දුව, ප්‍රේමේ මන්දහාසිනී. ඉතින් ප්‍රේමේ මන්දහාසිනී අහන්න කලින් මට මැසේජ් කරපු ඔබ මතක් කරන්න තු කොහොමද නේද? අද දවසේ මිහිරිම ගීය මට අහන්න ඕනි කියලා මාපලගම පියාජේ මට මැසේජ් එකක් කියවලා තියෙනවා. අද දවසේ මිහිරිම ගීය මේක කියලා හිතෙන්නේ නැද්ද? මේ සින්දුවට ගොඩක් ආදරෙන් මම ඔන්න එකතු කරගන්නම්. චතු මේ මාව අහගෙන රස කෑමක් හදන ගමන් ඉන්නවා කියලා මම මතක් කරානේ. දැන් ඔන්න චතුලගේ ගෙදර හදන කෑම ටික ඔක්කොම මට ෆොටෝස් ගහලා එවලා තියෙනවා. ඉතින් ගොඩාක් ආදරෙන් මම ඔන්න ඔයාව එකතු කරගන්නවා චතු. දිකට මහගෙන ඉන්නේ වගේම ෂාර කොරියාවල ඉඳලා මේ වෙලාවේ මට මැසේජ් කරලා තියෙනවා. මං ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ හැන සිංදුවට. අයමත් සරයක් කියනවා අහගෙන ඉන්නවා නම් හවස හතර වෙන්න කලින් මට මැසේජ් එකක් එවන්න. කොහොමද මැසේජ් කරන්නේ? 0711 982 2894 තමයි අපේ WhatsApp නම්බර් එක. මාෂි සිංදුවක් ඕනි කියලා එවන්න මැසේජ් එකක්. මං ලෑස්ති සිංදුවක් දෙන්නම්.

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLV තනඩි තහනිය දුප්‍රයිය රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතය ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක්
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
5: දියුණු කළ brand new Bajaj 3 රෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත
6: David Pierce Motor Company Private Limited වෙත
7: The Bank සංග්‍රහ ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka වේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි
8: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 240යි. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 350යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කුන්දේසි සහිතයි.
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
11: Brand new unath registered unath free will ekak gannawa nam asset line finance tamai liyakiyawili awamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 yamatanna wasara 23 ka nobindunu vishwasaya
12: eka harima apuru lokaya hariyata alice in the wonderland vaage
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
15: මෙන්න ප්‍රශ්නය පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1 පරිභ්‍රමණය 2 භ්‍රමණය
16: පරිභ්‍රමණය
17: ඕනේ අටවස්රේ ඉගෙන ගන්න හෝකන්දර ට්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
18: යත පොකට් මනි.
17: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒවගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25%ක අමතර පොලියක්. රුපියල් 105,000ට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
1: තරයේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
4: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල් ස්පෝර්ට් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙති 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලා කියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය, අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම්කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
7: මට නම් ෂුවර් නෑ.
6: ඔව් හැම පිස්සුවක්ම හොඳ වෙන්නේ නැහැ. ඔයාට මේ දිනපතා හැන්දෑවේ චාලිව හම්බ වෙලත් ඉති ගේම් කිසිම ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ
8: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
9: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
11: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676 56 78 78 4.

පමා වැඩේ නුඹ පමා වැඩේ මට මොන ගැහුනේ නුඹ පසුවේ මං හරිද කිව්වා සින්දු කියන්න චොට්ටක් විතර පුළුවන් හැබැයි මම මේ වෙලාවේ සින්දු කියන්නේ නැහැ මම මේ වෙලාවේ කරන්නේ මාව අහගෙන ඉන්න ඔබ මතක් කරන එක සුබ දවසක් දවසම සුබ වෙන්න ඕනි අපිත් යහගෙන ඉන්න මේ වෙලාවේ කියලා මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ කවුද මේ අහිංසා ඉමංසා තරංගණී දයානන්ද එතකොට තරංග චතුරිකා මල්ලිකා විමලේ සුමතිපාල ඔන්න විදියට නම් ලිස්ට් එකක් මට එවලා තියෙනවා තවත් තියෙනවා මැසේජ් එක එවලා තියෙන්නේ ජනනි හොරණ ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ වෙනිවැල් පිටිය හොරණ වෙනිවැල් පිටියේ ඉඳලා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා ගොඩක් ආදරෙන් ඔන්න ජයනි ඔයාගේ ෆැමිලි එක හැමෝම මම එකතු කරගත්ත මේ ඇහෙන සින්දුවට එතකොට පියල්ජේ ඔය ආසම සින්දුවක් මගෙන් ඉල්ලලා තියෙනවා දවසේ මිහිරිම ගීතය මට දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඔබත් මම මතක් කරන්න මේ ඇහෙන සින්දුවට ඉතින් මැසේජ් එකක් එවන්න හරියටම තව පැයයි මම ඔබත් එක්ක ඉන්නේ 0711 982294 තමයි අපේ WhatsApp නම්බර් එක එවන්න මැසේජ් එකක් මම දෙන්න සින්දුවක්

0: වෙලාම දක්කරන්නා මෙලව හවස 3යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති විලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ තයන්න. නැතිනම් අමතන්න 0112936003.

0: කතා ටොප් ස්ටෝරි.
1: ඩෙංගු රෝගීන් 95%ක්ම වයි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 95%ක්ම වා ගොස් තිබෙනවා. ජනවාරි 1 වනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 95,174ක්. මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 72ක්ද වාර්තා වුණා. බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබ්‍රගමෝ පළාත් ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානමක් සහිත පළාත් ලෙස හඳුරාගෙන තිබෙනවා. ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස් ගණන 50ක්. දැන් තවත් දේශීය පොතක්. නෙරිකුළුම, පූනෑව, කැබිතිගොල්ලෑව, පන්කොළඹ සහ සිංහපුර යන ප්‍රදේශවලට හෙට දහවල් 12:10ට හිරු මුදුන්ව පවතින බව කාලකුණවි දෙ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සූර්යා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බවයි. සබරගමෝ පළාතෙත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවිය හැකිවනවා. දිවයින සසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරකට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහාගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනි ඉතින් නේද? Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
5: ඇලුමිනියම් ඕනතරම්. ඇලුමික්ස්

0: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asu Atai, Hayasi Hata Haya. Oba Nava Vyapari Eka Himikaru Eku Nam Eta Goli Ya Piliganima Klaba Ganima Ta Asama Sama Avastavak. Bindu Ai Hatta Vai Eka Se Tistuna Ai Daha Anka අමතා ආයතන කරන්න Bibma 2026 by NIBM where innovation earns recognition.
1: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ. මං ඉතින් LB රන් නැයි ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: LB රන් නැය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් නැය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
4: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලුතරයි රුපියල් කෝටි 1398 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
2: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා රෙස්ට් කරනවා.
3: ඕකේ.
2: රෙස්ට්.
3: රෙස්ටින්.
2: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මන්ට
11: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
16: ඕනම කැමක් temperature කරගන්න දෙනියම බත්තල්වත්ත බට
17: real mapate experience එකකට නැල්වත්ත බට
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
19: ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
21: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
25: ගංගාතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ
26: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
28: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
30: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
31: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
32: Avance ken ona deyak adagewanna ganna
33: Avance ticket tika pay
34: Vishwasa arakshawa saha ehelama pratilabha samagin commercial banking sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න
35: දොරකුළු ඇරෙන මතක සේප්පු
36: මිනිස්සු හරීම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා
35: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
37: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා
35: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සිට අන්න
0: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනම්. ඩබල් 2, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නේ ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
37: සින්දු සියොත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිංහාරේ චම්තරේ.
37: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
2: ස්වර්ණමහල් මේකමෝ ශාකාව මගින් අගස්තු මාස 28-29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
3: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1. මැයි සිට සැප්තැම්බර් දක්වා, 2. නොවැම්බර් සිට ජනවාරි දක්වා.
4: එක උත්තරේ.
2: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
37: යත පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

මටත් ලොකු විශ්වාසයක් තියෙනවා මේ විදිහට අපි කොහෙදිහරි හමු වෙලා ඇති කියලා. ඔබටත් එහෙම හිතනවද? හරි, මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔබව තමයි මතක් කරන්න හදන්නේ. පන්නල ඉඳලා ප්‍රමීදා මට මැසේජ් එකක් එවලා තිනවා සින්දුවක් ඕනි කියලා. ඉතින් මේ ඇහෙන සින්දුවට ප්‍රමීදා ඔයාව ගොඩක් ආදරෙන් මම මතක් කරනකොට නිසංසලා අබේ වික්‍රම මට බදුල්ල ඉඳලා මැසේජ් එකක් එවලා තිනවා. මේ වෙලාවේ අපි සියත අහගෙන ඉන්නේ මාෂි. අපිවත් එකතු කරගන්න හස්බන්ඩ් සචින්ත, එතකොට ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා තිනවා. මේ ඇහෙන සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. දැන් වෙලාව හවස 3:38නේ. ඒ කියන්නේ හරියටම තව පුංචි වෙලාවක් මම ඔබත් එක්ක ඉන්නේ. පුංචි වෙලාවක් වුණත් කමක් නැහැ, අපි සතුටින් ඉන්න ඕනි නේද? මෙසේජ් එකක් එවන්න මට 0711 982 4 ට මම ලෑස්ති ලස්සන සින්දුවක් දෙන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩිය ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 10%.25% අමතර පොලියක් රුපියල් 105,000ට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455 11.
5: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7-10 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
6: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම දෙන.

0: මගලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.

දැන් වෙලාව හවස 3යි විනාඩි 53යි. මාෂි යන්නද ඉන්නද? යන්නද ඉන්නද කියලා හිත මට කියන්නේ මට හිතා ගන්න බෑ මම යනවද ඉන්නවද කියලා. හැබැයි ඉතින් යන්න වෙලාව වැවිලා තියෙන්නේ. ඒ නිසා මම යන්න තමයි ලෑස්තිය. ඊට කලින් මට මේ වෙලාවේ මැසේජ් එවපු ඔබව අනිවාර්යයෙන්ම මම මතක් කරනවා. බලමු කවුද ඉන්නේ කියලා. චතු නම් ඉතින් මට එක දිගට මැසේජස් එවලා තියෙන නිසා චතු ඔයා මම ගොඩක් ආදරෙන් මතක් කරනවා මේ ඇහෙන සින්දුවට. ඒ වගේම ලස්සන සින්දුවක් ඕනේ කියලා ප්‍රමීද මට මැසේජ් එකක් එවලා තියෙනවා. ප්‍රමීදවත් ගොඩක් ආදරෙන් මම මතක් කරනවා මේ ඇහෙන සින්දුවට. ඒ විතරක් නෙවෙයි ජනනී ඔයාවත් මම එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට. එහෙනම් අදට ගිහින් එන්න. හැමදාම කියනවා වගේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න. මොකද ඔබේ සතුට ගොඩාක් වැදගත් වෙනවා. අපේ ජීවිතේ මොන දේ තිබ්බත් වැඩක් නැහැ. අපි සතුටින් හිටියේ නැත්තම් නේද? ඒ නිසා මේ මොහොතේ මොන දේ සිද්ධ වුණත් ඔබේ සතුට ඔබ ළඟ තියෙන්න ඕන. ගිහින් එන්න. අපි ආයෙමත් මුණ ගැහෙන්නේ හෙට උදේ 5යි කාලට. මම සීත පොකට් මනි අරගෙන එන්න. එතකම් මාව මතක තියාගන්න. මම ආශි. බයි.

0: හවස 4යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: था टॉप स्टोरी
1: නීති විරෝධී දෙවර කටයුතුවල නිරත වූ 33 දෙනෙකු නාවික හමුදා භාරයට. නීති විරෝධී දෙවර කටයුතුවල නිරත වූ 33 දෙනෙකු භාරයට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව පොලිසිය සහ දෙවර පරීක්ෂක කාර්යාලයකව දින 10ක් තුළ සිදු කළ මෙහෙයුම්වලදී. සැකකරුවන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 18ක් ද නාවික හමුදා භාරයට ගෙනුණා. සැකකාර දෙවරින් සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා දෙවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ පොලිසිය වෙත බාර දී තිබෙනවා. දැන් විදෙස් පොතක්. ස්විට්සර්ලන්තයේ ආරෝ නගරයේ පැවති සාදයක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් තරුණියක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගොස් ඇත්තේ 22 වැනි තරුණියක්. තුවාල ලැබුවන් අතරට වයස අවුරුදු 24 27 අතර පිරිමි පුද්ගලයින් සිය දෙනෙකු සහ කාන්තාවක් ඇතුළත්. ඔවුන් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන නොමැති අතර වෙඩිතැබීමට හේතුවද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සැකකරු සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම සඳහා වන බල ව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: සර් නේද LB run ad එකේ ඉන්නේ. ඒ ad එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
11: ඒත් ලොකු කරලා නේද?
10: නැතුව සර් LB run ay තියනකන් අපිට දියුණුවම තමයි.
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB run ay ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
13: 2500ක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
14: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
15: අවන්ස් ටිකෙන් ටික පේ.
16: Hi, I'm Shenya. Foreign campus.
17: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
18: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
19: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් වුඩ් සිටි
21: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.

0: යනු නඩ සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි. අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: සියත සතියන්.

0: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atrin, Commercial Bankua, Sri Lankavi, Anka Iki Bankualisa, Sweni Katakaratha. Me Vishishtate Labanata, Apakiri Vishwasi Tabu, Uba Samata Stuti.
1: මොකෝමි තරහින් කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
3: සිංහකිරි ඕගස් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක් පවට් ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
5: ඉන්න

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: Cargill's Food City සතියන්ති අඩුම මිල පෙරලිය. බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 300යි. අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොර වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadunwadena Rhino Premier Roofing Sheet Petivistra Sandha 1396 Amatanna
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025% අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
4: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය 2. භ්‍රමණය.
5: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ට්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ගවේෂා ඉතින් කොහොමද ලස්සන හැන්දෑවක් නිශාන් කියලා මට වට්සප් මැසේජ් එකක් එවලා තිනවා. ගවේෂා හිඹුටානේ නේද ඉන්නේ. රයිට් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. එයාගේ අම්මා විනීතා, තාත්තා ප්‍රියංකර, එතකොට මල්ලි අකිල මේ කට්ටිය එකතු කරගන්න කියනවා. ටිකටම සියත අහගෙන ඉන්නවලු හොඟ වෙලාවක් ඉඳලා. අද හරිම ලස්සනයිලු සින්දු ටික. බොහොම ස්තුතියි ගවේෂා. 0711 98 2 98 4 ඔන්න ඔබටත් පුළුවන් මැසේජ් එකක් එවන්න. හයස් හවස හයමාර වෙනකම් පොඩ්ඩක් එහෙම හිටුණා ගලන් ගන්න එපා. මං ඉන්නවනේ. ඉතින් අපි කතා කරමු.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 0111 4700.
2: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට. Smart Wi-Fi, Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න 0266252330.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල් ස්පෝර්ට් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
2: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලා කියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
6: මට නම් ෂුවර් නෑ.
5: ඔව් හැම පිස්සුවක්ම හොඳ වෙන්නේ නැහැ. ඔයාට මේ දිනපතා හැන්දෑවේ චාලිව හම්බ වෙලත් ඉතින් ගේම් කිසිම ප්‍රගතියක් පෙන්නු කරන්නේ
7: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
2: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා පේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
9: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115 55 64 අපිට WhatsApp කරන්න.
9: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

0: හවස 5 විනාඩියයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ වෙත යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: కథా టాప్ స్టోరీ.
1: అనురాధపుర పూజాభూమి సంవర్ధన సెలస్మ ఎలి సమాలోచనేట. అనురాధపుర పూజాభూమి సంవర్ధన సెలస్మ పిలిమద నెవత సమాలోచనాక్ సిదుకర నవయోజనా దతులత్ కరగన్మిన్ వ్యాప్రతి కటితు బేవసర తులదీమ ఆరంభకరణ లెస జనాధిపతి అనురకుమార దిశానాయక ఉపదేశ దీతిమినవా. ఏ అనురాధపుర దిస్ట్రిక్ లేఖం కార్యాలయ పవతి సకచ్చావగటెక్వమిన్ ජනාධිපතිවරයා උපතිස් ලබා දී ඇත්තේ අදාළ සෙලස්ම ලබන මස 8 වනදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර 15 වන විට ව්‍යාපෘතිය සම්පූර්ණ සවිස්තරාත්මක සෙලස්ම සකස් කර අවසන් කරන ලෙසයි. බැතිමතුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම පූජා නගරය තුළ හරිත ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දියා රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: දැන් වෙලාව හවස 5 විනාඩි 13යි.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික පේ.

0: තත්ත්වේ නේතාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක්කට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති උදැස්.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151 එකට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
9: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය දුපරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
11: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ඕනම දෙයක් පොඩ වැඩි උනත් ප්‍රශ්නයක්.
14: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
15: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
16: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
17: ගන්නවා ලයිසන් එක.
18: දැන් හරිනේ අමාරු.
16: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
15: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
16: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
15: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
16: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
15: 13.19 කෝල් එකක් ගන්නකෝ.
16: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
19: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
20: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490 Goldy Chicken Sausages Value Pack ඉතිරි රුපියල් 250යි. Pepsi ඉතිරි රුපියල් 110යි. Signal Strong Tea Toothpaste ඉතිරි රුපියල් 105යි. Kagels Food City.
21: Sri Lankan Reality වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. talent එකට විතරක්ම place එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට sing කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත voice of family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

අවස පහයි විනාඩි 28යි. ඉන්නේ යා මෙසේජ් එකක් එවලා තින මාලනී චන්ද්‍ර නදීමල්ගේ සින්දුවක් අහන්න ඕන කියලා. රයිට්. බලමු ඉස්සරහට අහන්න පුළුවන් වෙයි කියලා මමත් හිතනවා. පින්න 7111 98 2 98 4ට WhatsApp message එකක් එවන්න. ලස්සන සින්දුවක් අහන්න.

0: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
1: මට උන වගේ සේන.
0: ලින් පස් පංගුව බමු.
1: සෑහෙන වෙලාවක් යයිනේ.
0: මොන ගත්තත් ඇම්බුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
2: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් තැඹිලි කම්මාන 250ක් පිහිටවීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 වෙනිදා පෙරවරු 9ට. පන්නල මාකදුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලිහා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක්. වැවිලිහා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය.
3: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
4: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
5: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
4: රැයක් පුරා විඳින පැයක්
6: රැදායයි
4: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
7: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම බිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
8: සෙනෙහසින් රාතරින්
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 240යි. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 350යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා අත්වක අවසන් වන තුරු පමණයි. කුන්දේසි සහිතයි.
11: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නะ. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
12: සින්දු සියොත අනුග්‍රහය.
13: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්කාරේ.
12: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
14: ස්වර්ණ මහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28-29 තිය යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතු රන්නාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
15: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසන් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1. මැයි සිට සැප්තැම්බර් දක්වා. 2. නොවැම්බර් සිට ජනවාරි දක්වා.
14: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
16: යත පොකට් මනි.
14: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

වත්තලින්මට මෙසේජ් එකක් කියවලා තිනා මදාරා භාෂිනීගේ හොඳම යාළුව උත්පලාගේ අද 27 වෙනි බර්ත්ඩේ එක කියලා. හැපි බර්ත්ඩේ උත්පලා. ඉතින් බර්ත්ඩේ පාටි එකක් තියනවලු. ඒකට යන ගමන්ලු එතන ඉන්නවලු. යන ගමන් සමන්වලි. එතකොට ඇගේ තාත්තා ජයසිංහ මේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා කිව්වේ. තව දෙන්නේගේ නම් මෙන් දැන් යවවා. එතකොට විනිත ආන්ටි, එතකොට මල්ලි විනුක්ව එකතු කරගන්න කියලා තියෙනවා මේ සින්දුවට. රයිට්. ඕකේ. ලසන සින්දුවක් නේ. චාමර වේදසිංහ. 0711 982 2 4 WhatsApp message එකක් එවන්න මතක් කරන්න එපා. හය අමාරට කලින්.

0: හවස 5 විනාඩි 50යි.
1: සියත පතරේ විදසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනී.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල් ස්පෝර්ට්ස් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: Brand new unath registered unath free will ekak gannawa nam asset line finance tamai liyakiya bili awamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0111478 CIC yamatanna wasara 23 ka nobindunu vishwasaya
7: business වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න pick me truck
8: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
8: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
11: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
12: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
13: සියත සතියන්ත.

0: වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ තයන්න. නැතිනම් අමතන්න. 0112936003

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ගොවි ඉල්ලීම් වලට කෘෂි ඇමතිගෙන් ප්‍රතිචාර.
2: නිෂ්පාදනය කරගන්න මුසල් ගාන වැඩි කරගන්න. ඒකට යනවා මිසක් රට පස්සට දින්න බෑ අපිට.
1: ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ගැන දැනුම් දෙයක්. ප්‍රදේශ පහකට හෙට හිරු මුදුන් වෙයි. ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: සියත සතියන්.

0: ගත FM.
1: හයයි විනාඩි හයයි දැන් වෙලාව. මේ පැය මුලින්ම මම මතක් කරන්නේ කෑගල්ලෙන් මේ වෙලාවේ මා වහගෙන ඉන්න නිලූෂා මනෝරි. ඔන්නයට තමයි මේ සින්දු හය මාර්ට කලින් මැසේජ් එකක් මේ පැත්තට එව්වත් WhatsApp එකෙන් 0711982984 ඊළඟ ලස්සන සින්දුව මම වෙන් කරන්නේ ඔයාට.

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහර රටවල සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහර රටවල මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolombo 7.
5: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
7: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතර රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
10: ආ එන්න සර්, මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
11: මං ඉතින් LB රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
10: LB රන් අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං, විශ්වාසයේ ප්‍රමුඛයා.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
15: සියත ටෙලි දෙපය, අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ, එයාගේ තාත්තා නමවිල්.
17: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
18: රාජ්‍යරය ගොබ්බයා.
19: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
2: නිලබල කරේති ඔලමුල පුරේ
20: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
21: සියත

මේ සින්දුවෙන් පස්සේ අපි නිවුස් බ්‍රේක් එකකට යන්නේ. මට තියෙන වෙලාවත් ඉවරයි. එහෙනම් අපි 6ට උදේ 5යි කාලට පොකට් මනි අහන්න ලෑස්ති වෙලා පොකට් මනි දිනමු. ගිහිල්ලා එන්නද? මම නිශාන්. සුබ රාත්‍රියක් ඔබට.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ගැන දැනුම් දීමක්. අඬුව ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කරන බවට සජිත්ගෙන් චෝදනා. ගොවීන්ට කෘෂි ඇමතිගෙන් උපදෙස්. ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රස

0: පයින්ට එකක් RDB Youth Classic රුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රටපුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
2: ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිතය සම්බන්ධයෙන් නීතියට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාව වෙත දැනුම් දී සිටිනවා. පොලිසිය සඳහන් කළේ මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධා වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීමෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද සෞඛ්‍ය සහ මානසික ගැටලු ඇතිවන බවයි. මහජනතාවට හෝ අවට පදිංචිකරුවන්ට අපහසුතාවක් හෝ යම් පීඩාවක් ඇතිවන විටදී එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්ති යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතියට අනුකූලව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතිනවා. රාත්‍රී 10 සිට පසු දින පෙරවරු 6 දක්වා කාලය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා නොදෙන අතර ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලා නීතියට අනුකූලව අවසර ලබා දිය හැකි. අදාළ බලපත්‍රය නිකුත් කර ඇති අවස්ථාවලදී බලපත්‍රය සඳහන් දිනය, වේලාව සහ අනිකුත් සියලුම කොන්දේසිවලට දැඩිව අනුගත විය යුතු වනවා. අදාළ පොලිස් අවසර ලබාගෙන ඇති අවස්ථාවක අවසර පත්‍රයේ සඳහන් කොන්දේසිවලට යටත්ව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් පැවසුවේ.
3: ශ්‍රේෂ්ඨාධිකරණ අඩු තීන්දුවක් තියෙනවා. මේ උත්සව පවත්වන්නා වූ කාල සීමාවන් පිළිබඳ සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා මේ කාලවකවානුවලදී උදෑසන 6 සිට රාත්‍රී 22 පැය දක්වා පමණක් එම සංදර්ශනයන් පවත්වන්නට හැකියාව තියෙන බවත්, ඒ වගේම සෑම සිකුරාදා සෙන්සුරාදා දිනයන්හි උදෑසන 1 දක්වා පමණක් පැවැත්විය හැකි බවත්, ඒ වගේම ඉරු දිනයන්හි අලියොම 12:30 දක්වා පැවැත්වීමට හැකියාව තිබෙන බව විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ අඩු තීන්දුවෙන් මහජනතාවට මඟ පෙන්වීමක් දීලා.
2: මෙම වේලාවන් බලපත්‍රලාභීන්ට ස්වයංක්‍රීයව හිමිවන අයිතියක් නොවන අතර අදාළ අවස්ථාව සඳහා පොලිසිය විසින් නිකුත් කර ඇති බලපත්‍රයේ සඳහන් කොන්දේසි සහ අවසරයට යටත්ව පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතුයි. අවසරයක් ලබා දී තිබුණද ශබ්දය අදාළ පරිශ්‍රයෙන් පිටතට ගොස් අවට පදිංචිකරුවන්ට හෝ මහජනතාවට කරතරයක් හෝ අපහසුතාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම නොකළ යුතු වනවා. පෙරවරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විශේෂ අවස්ථාවක් සඳහා අවසර ලබා දී ඇති අවස්ථාවකදීද එම ශබ්දය අදාළ පරිශ්‍රයට සීමා වන ආකාරයෙන් පවත්වාගෙන යාම අවශ්‍යයි. අවසර ලබා දී ඇති අවස්ථාවලදී එහි කොන්දේසි ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් යොදවා අධීක්ෂණය කිරීමටද පොලිසිය කටයුතු කරනු ඇති. මහජනතාවගෙන් පැමිණිල්ලක් ලද අවස්ථාවකදී අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කර ශබ්දය මහජන පීඩාවන් ඇති කරන බව තහවුරු වුවහොත් එම ක්‍රියාව නතර කරන ලෙස අදාළ පුද්ගලයින්ට දැනුම් දීමට පොලිසිය කටයුතු කිරීමට නියමිතයි. එම දැනුම් දීම නොතකා අදාළ ක්‍රියාව තවදුරටත් සිදු කරන්නේ නම් පවතින නීතිමය විධි විධාන අනුව ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇති. නීති විරෝධී ලෙස හෝ මහජනතාවට පීඩාවක් වන ආකාරයෙන් අධික ශබ්දයක් නිකුත් කරන අවස්ථාවන් පිළිබඳව ළඟමැති පොලිස් ස්ථානයට 118 හෝ 119 හදිසි ඇමතුමංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ නැවත සමාලෝචනයක් සිදු කර නව යෝජනාද ඇතුළත් කරගනිමින් ව්‍යාපෘතියේ කටයුතු මෙම වසර තුලදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබෙනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ අදාළ සැලැස්ම ලබන මස 8 වනදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර 15 වනදා වන විට ව්‍යාපෘතිය සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙසයි. බැතිමතුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම පූජා නගරය තුළ හරිත ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දිය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. පූජා භූමියේ දැනට පවතින වර්ග කිලෝමීටර 28ක පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර 38ක් දක්වා පුළුල් කර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘති යටතේ සිදු කිරීමට නියමිතයි. වත්මන් රජ 22 සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ උත්සවයක් අමතමින්.
4: අපි මේ රට එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන රටක් බවට, වන් පාටි ස්ටේට් එකක් බවට පත් කරන ගමනට ඉඩ දෙනවා. එහෙම නැත්නම් තවදුරටත් 120,000 වූ ජනතාවට සුදුසුම ක්‍රමවේදයේ ප්‍රජාතන්ත්‍රවාද. අපි තරයේ විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය තමයි රටට උචිත වන්නේ. ඒක තමයි නිවැරදි ක්‍රමවේදය. ඒ එසේනම් රටේ අතිමහත් බහුතරයකේ දී පිළිගන්නවා අපි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒ වගේම අධිකරණ සංවිධාන පනත ඒ ඔක්කොම පරාජය කරන්නට ඕන.
2: වී වගා කරන භූමි ප්‍රමාණය ඉහළ නැංවීමේ කිසිදු අදහසක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කෙඩී ලාල්කාන්ත පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වමින්.
5: මහරට එළිය හඩක් ඇහෙනවා මෙහෙම 140ක් ඕන නාඩුවලට 120 මදි. අපි කියන්නේ 120 ඇති. හැබැයි ඇති වෙන්නේ මෙහෙම. ලංකාවේ දැන් සමහර ප්‍රදේශ තියෙනවා අක්කරේට වීබුසල් අපි නම් පොඩක් 150ක් ගන්නවා කියලා හිතන්නකෝ. ඒ අයට රුපියල් 120 ඇති විතර නෙමෙයි වැඩිත් එක්ක. දැන් රටේ අපි සංවර්ධනයක් කරන්න ඉදනවා නම් අපි 120 නම් දෙන්නේ මිල. හරි. එතකොට ගොවි මහත්තුරුන්ගේ පැත්තෙන් එන්න ඕන මොකද්ද? තමන්ගේ අක්කරේට නිෂ්පාදනය කරගන්න බුසල් ගාන වැඩි කරගන්න. ඒකට යනවා මිස රටපස්සට අදින්න බෑ අපිට. අපිටුල අදහසක් නෑ වී වගා කරන භූමිය තව බිම් අඟලක්වත් වැඩි කරන්න. අපේ වැඩසටහන තියෙන්නේ වගා කරන භූමියේ උපරිම අස්වැන්න ගන්න.
2: ජීවන වියදම ඉහළ කොස් ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා.
6: ඉන්ධන එක පැත්තකින් වැඩි වෙනකොට, පෙට්‍රල් ඩීසල් එක පැත්තකින් වැඩි වෙනකොට හැම භාණ්ඩයක මිල ගණන් වැඩි වෙනවා. ඉතින් අද මේගොල්ලෝ මේ කිව්ව දේවල් නොකර රටේ ජනතාව රැවටිලා දුක් විඳිනවා.
2: ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසුවා.
7: අයවැය නියම ප්‍රතිලාභ බිමට ගලාගෙන එන විදියට සමානුපාතිකව ඒ ප්‍රතිලාභ එන විදිය වැඩ සැලැස්ම අපි මේ හදලා දැන් යන්නේ. ඉතින් ඒකෙන් ඔය මහජනතාවට තියෙන ආර්ථික වශයෙන් තියෙන පීඩනේ ගොඩාක් දුරට අඩු වෙයි ඉදිරියේ.
2: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පළ කළේ මෙවන් අදහසක්.
8: ඵලයේ ගත්තු දවසින් ඉඳන් ජනතාවගේ බඩට ගහපු එක පුංචි ළමයි වගේ වැරදි ගිනුමට සල්ලි දානවා, වරායෙන් කන්ටේනර් පෑන්නෙනවා, අනේ ගොයන් කැපෙන කාලට හාල් පිටටින් ගේනවා පොඩි ළමයි වගේ.
2: පොදුජන පෙරමුණේ රැස්වීම මාලාවක් පැවැත්වීමට සූදානම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
9: අපි රැස්වීම දියම ගත්තා විතරයි, මේ රැස්වීම අපි කොට්ටාස රැස්වීම දියන්නේ. අපි අනුරාධපුරේ දිනා මහ රැස්වීම මේකම බැලුවා. එන්න පොට හොඳ නැහැ, අනිත් මැදිහත්වරු ඇන්නවා. අන්නලා කිව්වා පුළුවන් තරම් ඉක්මනට ඔබතුමා ගමන සහින්න වෙනවා, බලය ගෙනීගෙන එනවා. එන්න පුළුවන් තරම් ඉක්මන රැස්වීම දියමු කියලා කිව්වා. දැන් ඕ රැස්වීම දියන්නේ නැහැ.
2: නීතිය සැමට සමාන වක්‍රාත්මක වන බව අමාත්‍ය සුනිල් හඳුන්වන්නේ කියා සිටියා.
10: අද නීතියට උඩින් දේශපාලකයෝ නැහැ, නීතියට උඩින් රාජ්‍ය නිලධාරීන් නැහැ, නීතියට උඩින් ඇමතිවරු නැහැ, නීතියට උඩින් පාතාලේ නැහැ, නීතියට උඩින් කුඩු ගේන අයිස් ගේන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ නැහැ. ඒ ඔක්කොම ඉන්නේ මේ රටේ නීතියට යටින්.
2: 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් යලි ප්‍රකාශ කළා.
11: දැන් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් වෙනවා. කවුද මේ මෝසම ඉදිරිපත් කරන්නේ? සියලුම පෙත් සංකරුවා. ඒ පෙත් සංකරුවන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් තීරණය කරන්න බෑ. ඒ නිසා මේක ජනතාවට යොමු කරන්නේ ජනතා අධිකරණයට. ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන්න.
2: එක්සත් ජාතීන්ගේ අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරයෙකුගේ ලිපිය සභාවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉදිරිපත් කළ පිළිතුරු ලිපියෙහි ගැටළු පවතින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
12: ආණ්ඩුව ප්‍රමාද වී හෝ ප්‍රතිචාර දක්වා තිබෙන. හැබැයි මේ ප්‍රතිචාරය වරදට වඩා වරපතලයි, අපරාධයට වඩා විත්තිවාචකය නරකයි. එක්සත් ජාතීන්ගේ සංවිධානත් රවටන්න හදනවා පුළුල් අධිකරණ ප්‍රසංස්කරණ තියෙනවා කියලා. එහෙම එකක් නෑ, එහෙම කෙටුම් පතක් නෑ, එහෙම ලේඛනයක් නෑ, එහෙම අනුමත කරපු කෙනෙක් නෑ. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අහනවා, ඔබ මෙවැනි හදිසි සංශෝධනයක් කිරීමට කලින් මේ සම්බන්ධව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කළාද? උත්තරය නැත. ඒ රටේ තියෙන මිලියන 11ක් නඩුවලින් මිලියන 10ක් මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසාධිකරණයේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න ආණ්ඩුවට ලැජ්ජයි. මොකද මේ සංශෝධනයත් එවැනි නඩු ඉක්මන් කිරීමත් අතර කිසිම සම්බන්ධයක් නැති නිසා.
2: සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවක නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදී නිෂ්පාදන කටයුතු වලට බාධා එල්ල වූ බව එහි සභාපති වසන්ත අතුලකුමාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වත්මන් තත්ත්වය සහ සේවක වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින්. එහිදී ඔහු පෙන්වා දෙන්නේ අගෝස්තු 25 වනදා සිට සෙවකින් සෙවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු අඩාල වී ඇති බවයි. අගෝස්තු 26 සහ 27 යන රජය නිවාඩු දිනවලද නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ අතර අගෝස්තු 28 වනදා උදෑසන 10 වන විටත් නිෂ්පාදන කටයුතු ආරම්භ නොවූ බව ඔහු පැවසුවා. නිෂ්පාදනයකින් තොරව වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්මාන්ත ශාලාව වසා තැබීමට පාලනාධිකාරියට සිදු වූ බවයි සභාපතිවරයා සඳහන් කළේ. සීනි අලවිය සඳහා පැමිණි ලොරි රථවලටද බාධා කිරීම හේතුවෙන් ආයතනයේ ආදායම් කටයුතුවලට බලපෑම එල්ලවී තිබෙනවා. ආයතනයේ පිරිස් බලය සහ වැටුප් ව්‍යෝහය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පැවති ගැටලු විසඳීම සඳහා වත්මන් පාලනාධිකාරිය විසින් නව වැටුප් ව්‍යෝහයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවයි වසන්ත අතුලකුමාර වැඩිදුරටත් පැවසුවේ.
13: මොණරාගල දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ ජීවනෝපාය විදියට තැන්දෙන කර්මාන්තය ඒක විනාශ කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඒ කටයුතු කිරීම තුළ මේ ආයතන විනාශ වෙලා ඒගොල්ලන්ගේ ආදායම නැතිව තුළ සම්පූර්ණයෙන් ඒගොල්ලෝ ඒ කරන ඒ වගේම බාර ගන්න ඕනේ. ඒක අනුව මම විශේෂයෙන් ඉල්ලන්නේ අපිට මේගොල්ලෝ සාකච්ඡා මේ විදිහට අපි ඕන වෙලාවක සාකච්ඡා කරන්න සූදානම්. හැබැයි නීති විරෝධී දේවල් අපිට කරන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ ඉල්ලන නීති විරෝධී වැටුප අපිට දෙන්න හැකියාවක් නැහැ. නීති විරෝධී වැටුප තල ඉල්ලන නැතුව රජයේ පිළිගත්ත වැටුප්තල අපි ලබා දෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය මූලික වැටුප අපි හදලා දෙනවා. ඒගොල්ලන්ගේ දළ වැටුප අපි හදලා දෙනවා. ඒකට අනුව කටයුතු කරලා මේ ආයතනය සාර්ථක ආයතනයක් බවට පත් කරොත් ආයතනයක් විදිහට ලබා දෙන්න පුළුවන් දීමනා අරගෙන මේගොල්ලන් සාර්ථක වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ.
2: රාගම බටුවත්ත මාර්ගයේ වල්පොල ප්‍රදේශයේ සඟවා තිබූ ගිනියවයක් සොයාගෙන තිබෙනවා. ඒ ත්‍රස්ත විමර්ශන කොටාසේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී T50 වර්ගයේ ස්වංක්‍රීය ගිනියවි සඳහා භාවිත කරන උණ්ඩ යෙදිය හැකි ආකාරයෙන් මෙම ගිනියවිය සකස් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් පරිදි ඝාතනයක් සඳහා භාවිත කිරීමේ අරමුණින් ගිනිඅවිය සංගවා ඇති බවට පොලිසිය සැක පළ කර තිබෙනවා. මේ අතර ඩුබායිහිදී අතරංගුවටගත් මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග ඉදිරි සති දෙක තුළ දිවෙනට රැගෙනීමට කටයුතු කරන බව පොලිසිය පැවසුවා. ඩුබායිහිදී එරට ආරක්ෂකාංශ විසින් ඔහු අතරංගුවට ගෙන ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ලබා දුන් තොරතුරු අනුවයි. ඝාතන සිද්ධියක් සහ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැල්ලේ සුරංගට චෝදනා එල්ල වී තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 95,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවරදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 95,174ක්. මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 72ක් ද වාර්තා වුණා. බස්සාහිර දකුණු මධ්‍යම සහ සබරගමුව පළාත් ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානමක් සහිත පළාත් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටාස ගණන 50ක්. මේ අතර ඖෂධ ආනයනයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙන බව නියෝජ්‍ය මාත්‍ය හංසක විජයමුණි සඳහන් කළා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වමින්.
14: මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අවසන් සාකච්ඡාවල තමයි දැන් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මාසයක් විතර ඇතුළත මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කිරීම සඳහා ඌ නව මාර්ගෝපදේශ හඳුන්වා දෙන්නේ. ඒක හඳුන්වා දුන්නට පස්සේ මේ ආකාරයේ හදිසියේ අපි ඖෂධ ප්‍රතික්ෂේපීමක් වුණොතින් ඉක්මනින්ම ඖෂධ මිලදී ගැනීමේ හැකියාව අපිට ලැබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට.
2: ගංවතුරින් විපතට පත් වී සිටින නේපාල ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් කණ්ඩායමක් පිටත් කර යැවීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා. ආරක්ෂක නියෝජ්‍ය මාත්‍ය අරුණ ජයසේකර මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
15: ජාතික ආපදා කළමනාකරණ සහන මධ්‍යස්ථානයේ තියෙන ඒකෙන් දැන් සැලසුම් කරගෙන යනවා. එහි අවශ්‍යතාවයන්ට ලබා දීම සඳහා සහන කණ්ඩායම් මොන විදියටද යවන්නේ කියන එක දැනටවත් තාම සැලසුම් කරගෙන යන්නේ.
2: නේපාලයේ හදිසි ජලකෙලීම හේතුවෙන් මියගිය පුද්ගලයන් කරන 734ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 2400ක්.
16: විදේශ සියත.
17: International News on Sieta.
2: ස්විට්සර්ලන්තයේ ආරෝ නගරයේ පැවති සාදයක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් තරුණියක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගොස් ඇත්තේ 22 වැනි තරුණියක්. තුවාල ලැබුවන් අතරට වයස අවුරුදු 24ත් 27ත් අතර තරුණීන් සිය දෙනෙකු සහ කාන්තාවක් ඇතුළත් ඔවුන් මෙවර විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන නොමැති අතර වෙඩිතැබීමට හේතුවද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සැකකරු සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. ජලි සිරස්තල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ගැන දැනුම් දීමක්. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කරන බවට සජිත්ගෙන් චෝදනා. ගොවින්ට කෘෂි අමතිගෙන් උපදෙස්. ස්විට්සර්ලන්තයේ වෙඩිතැබීමක්. සියත සවස ප්‍රධාන ප්‍රාර්ථනාවයි. මම සිතාරා අතුකෝරළ. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
16: පුරා සෙරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: Bollywood actress Priyanka Chopra එක Orlando Bloom main character එක කරන්න හිටපු survival thriller movie එකක් තමයි Reset කියන්නේ.
2: හැබැයි shooting පටන් ගන්න දවස් කිහිපයක් තියෙද්දී Orlando මේ project එකෙන් අයින් වෙලා තියෙනවා.
1: එයා මේ film එකේ actor කෙනෙක් විතරක් නෙවෙයි producer කෙනෙක් විදිහටත් film එකට සම්බන්ධ වෙලා හිටියා.
2: ඒ නිසා මේ unexpected decision එක film එකේ production එකට ලොකු බලපෑමක් වෙලා තියෙනවා.
1: හැබැයි Orlando film එකෙන් අයින් වෙන්න හේතුව මොකද්ද කියලා තවම officially කියලා නැහැ.
2: දැන් shooting පටන් ගන්න එකත් එක්කම film crew එකේ ලොකුම වැඩේ වෙලා තියෙන්නේ
1: Talk of the Town. 6:49

0: එන්නස.
1: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
0: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇද්දක ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්බී රන් අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: කොයි තරයි කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර් මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
6: සුපර් මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර් මෙට් රූෆින් ෂීට් දාන්න.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB run naya rattarang naya dena

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: ආ, එන්න සර්. මල්ලි, එන්න එන්නම කඩේ දියුණු කරනවානේ. මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
8: LB රන් අය තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
10: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය, 2. භ්‍රමණය.
11: පරිභ්‍රමණය.
12: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
13: යත පොකට් මනි.
14: හෙට උදේ 5යි කාලට සියතහන්න.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
16: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
15: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
16: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
15: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
16: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
15: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
17: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
18: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
19: ආදරයට, ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
18: රැයක් පුරා විඳින පැයක්.
19: රැදායයි,
18: ගීතායයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
19: 98.2 98.4
20: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
21: වීකෙන්ඩ් සියතා.

0: දැන් වෙලාව රාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: හතයි විනාඩි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: සුදුසු වෙලාවට එක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
3: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
4: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
6: මිනිහා විසඳන්නේ ලූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
7: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
8: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
9: ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
14: අවන්ස් ටිකෙන් ටික පේ.
15: සර්නේත් එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
16: ඒත් ලොකු කරලා නේද?
15: නැතුව සර්. LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: නද සුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට.

0: මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: සියතා පොකට් මනි. අනුග්‍රහය.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
0: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
1: 98.2 98.4 සියත දෙව

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
2: ඕකේ.
1: රෙස්ට්.
2: රෙස්ටින්.
1: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
16: real mobile experience එකකට නැල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles.
18: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
20: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0111580400 LOLC රන් සල්ලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
22: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
23: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
24: ගංගාතරට සුරසිරුංගට දැන් මම බය නැහැ.
25: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
27: ඊරා ඔයා උන ගන්නවා වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
26: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
27: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
28: ඇගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
29: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
30: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ. දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්.
31: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
32: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
31: අවන්ස් ටිකෙන් ටික පේ.
30: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13-16 අමතන්න.
33: දොරකුළු ඇරෙන මතක සේප්පු.
34: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
33: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
35: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
33: රැයක් පුරා විඳින පැයක්
35: රැදායයි
33: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
0: දෙකන් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවා නම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවේ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාතාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: ස්වර්ණ මහල් මේක මොෂාකව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසන් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
3: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමි මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: Yatha Pocket Money.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
6: Wait.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 011 4700.
3: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලාකියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය, අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය, අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන
4: තියෙනවා.
3: ඔයාට මේ දිනපතා හැන්දෑවේ චාලිම හම්බ වෙලත් ඉතින් ඒ කිසිම ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
6: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
7: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 076 56 133 10 කේ අමතා ආයතන කරන්න බිබ්බා 2026 by NIBM where innovation earns recognition.
11: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල කාගීල් ස්පෝර්ට් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමයි.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
8: දැන්ම දරුවගේ 9යි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: යතෝ පොකට් මනි.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
16: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
15: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
16: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
15: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
16: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
15: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: වෙලාව ඔබ වෙත ගෙනාවේ.
1: තවමත් ඔබේ ටොයෝටා වාහනය ගැනද හිතන්නේ? ටොයෝටා ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම ටොයෝටා ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත 2

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වේ. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව පීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්න වලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: ආයෙත් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
8: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
7: LB රන් අය තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
11: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
14: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
15: Global University Partners. කතා කරන්න 0718-492-492 0871-132-7777.
16: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මාව දැකලා හැංගුණානේ.
18: හැංගුණා? මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
16: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
19: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳ ගන්න නෑනි.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත ටීවී තුලින්.

0: මිනිස්සු හරිම ලෝබයි තමන්ට දැලුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අන්න.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
4: Cargill's Food City සතියන්ති අඩුම මිල පෙරලිය. බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 300යි. අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොර වෙනස් විය හැකි. මෙම දීමනා බලංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය 2. භ්‍රමණය.
6: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්න සීයේ ශ්‍රී ලංකා 0.7455 11.

0: මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණයේ කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
3: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට WhatsApp කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ.
5: Brand new unat registered unat 3-wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114-700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0770133-1000 අංකය අමතා ආයතන කරන්න BIBBA 2026 by NIBM where innovation earns recognition.
7: Theater Tele Depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
9: මන්නම් හිතන්නේ නැහැ.
7: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
12: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
13: 98.2 98.7

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහර රටවල සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහර රටවල මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:00

0: Luna, da sudu kontigena e Disney.
1: Denin Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර

අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: නවයයි විනාඩි 31යි දැන්.
1: hina wenna menna welawa. ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: okay.
1: rest.
2: resting.
1: resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM breakfast drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
12: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්ත බට. real mapat experience එකකට නැල්වත්ත බට.
13: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක්. majestica lanka tiles.
14: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
15: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
16: Run Pawmakට ඉහළ අප්‍රිකාරමත්. අමතර 0115880400 LOLC run service run my service වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
17: delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
18: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
19: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
20: ගන් වතුරට සුළුසුළුන්ට දැන් මම බය නැහැ
21: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
22: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
23: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
22: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
23: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
24: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
25: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
26: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
27: Avans එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
26: Avans ticket ටික pay
25: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankwe ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
28: දොරකුළු වැරෙන මතක සේප්පු
29: මිනිස්සු හරීම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා
28: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
30: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්නා එක මට ණය ගෙවන්න බෑ කියලා
28: රයක් පුරා විඳින පැයක්
30: රැදායයි
28: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න
31: වෙන්න ප්‍රශ්නය
0: නිරිතදිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
1: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
2: යාත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලා කියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය, අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
2: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කර ගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
5: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
6: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
6: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
5: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115 55 64 47 අපිට වට්ස්ඇප් කරන්න.
5: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල් ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල් ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
7: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න, අද මාරන් යන්න. අමතන 0111 7400.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see that.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙබයින පුරා
1: We can සියත

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 92 0.7 1 4 27

0: una nasudu kochigena e disney
1: danin anna sadhe dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kochi
1: goda kadare
3: theater teli depaya අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්නේ.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: රාජ්‍යරුව ගොබ්බයා.
7: එයි, හටද ගොබ්බයතෝ ගොබ්බයා කිව්වේ.
8: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට.
10: සියත TV තුලින්.

0: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රැදහයට සේත අන්න
3: ලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නෑ බොරුනම් කිබ්බෙක්ගෙන් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
4: සින්දු සියත අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
6: ස්වර්ණ මහල් මේක මොෂාකව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන්ෙදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
7: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය, 2. භ්‍රමණය.
6: පරිභ්‍රමණය. ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනිෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
8: යත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට WhatsApp කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775 455 11.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ 9 වසරයි 0714151 151 WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4 රුපියල් 5000.
4: සියත පොකට් මනි.
5: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
5: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
4: 98.2 98.4

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද?

බුද්ධං සරණං

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්ති

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකියි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් විය

சதகம் சீர்த்த போதி சம்பாரே புரண்டா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

දෙමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: ඊෂාන්.
1: දුර ගමනක් යනකොට පටන් ගන්නකොට වේගෙන් ගිහිල්ලා හරියන්නේ නැහැ. පටන් ගන්නකොට හිමින් පටන් ගන්න ඕනේ. ඉස්සරහට යන්න යන්න ගමන තව දුර නිසා ශක්තිය ඕන වෙනවනේ. ඒ හින්දා ආරම්භය හිමින් පටන් ගත්තොත් අවසානයට යන්න පුළුවන් කමක් තියෙනවා මහන්සියක් නැතුව.
0: අනිවාර්යෙන්ම. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ මේ මාසේ අවසාන දවසට. හෙටින් අලුත් මාසයක් පටන් ගන්නවා නේද?
1: අලුත් මාසෙක අලුත් බලාපොරොත්තු ගොඩක් ඔබ තියාගෙන ඇති. හැබැයි මේ මාසේ අමතක කරන්න එපා. අද තමයි වැදගත්ම දවස. මොකද මාසයක් හරියට අවසන් කළොත් තමයි අලුත් මාසේ හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ.
0: ඉතින් අපි සුපුරුදු විදිහට අලුත් සතියේ පොකට් මනි අරගෙන ආවා. පොඩ්ඩෝ හතර දෙනෙක්ට පොකට් මනි දෙනවා. ඒ වගේම අම්මා කෙනෙකුටත් අපි පොකට් මනි දෙනවා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා මැසේජ් එකක් එවන්න 0714 151 151 අපේ WhatsApp නම්බර එක.
1: උදේ 7 වෙනකන් ටිකට මැසේජ් තහන්න. මම නිශාන්.
0: මම ආශි.